Suba sandhavak. Aibon. Onna dat venada wagema supurudu senehasin supurudu lengatu kamin api adat awa obowa swagena. FM tarangamala 88.6 e wage mantarjale www.pvfm.org.au web badabien swarna FM aragena. Adat venada wagema upanbime උණුහුම ඒ විදිහටම ඔබට තිළින කරන්නට අපි සියල්ලෝම සූදානම්. ඒ විතරක් නොවේ ඔබේ හදවතේ රාව ප්‍රතිරාවණන් වූ ගී කිහිපයකුත් වැඩසටහන වර්ණවත් කරන්නට අපි අදත් වෙනදා වගේම තෝරාගෙන තිබෙනවා. මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙන කලාකරුවන් රැසක් වැඩසටහනේ අගභාගයේදී අපි සමග එකතු වීමට නියමිතයි. ඔවුන් මැදිරියට සජීවීව එන්නටත් નિયમિતව තිබෙනවා. ඉතින් මේ සියල්ලටම ඉඩහසර සරසමින් අපි ඔබට මතක් කරන්නම් අපේ දුරකථන අංකය 94.42.11 ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දුරකථන අංකය. මෙතන වගේම වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා මේ සියල්ලම ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් මේ දුරකථන අංකයට. සහෘද ආරාධනාව එන්න රැඳෙන්න අපස් සමග මේ පුරා දෙහෝරාවම සතුටින් වගේම සෙනෙහසින් මේ ස්වර්ණ FM

0: Streaming live all day, every day at pvfm.org.au.
1: ඔස්ට්‍රලියාවේ මෙල්බර්න් නගරේ වෙලාව හරියටම රෑ 8:30 වෙලා විනාඩි 10යි. මේ වෙලාවේ මහද්වීප 6කින් රටවල් 70කින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ආදරණීය අසන්න සියලුම දෙනා ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් සෙනෙහසින් පිළිගන්නටයි මේ සූදානම් වෙන්නේ. FM තරංගමාලා 88.6න් මෙල්බර්න් නගරේ ඉන්න සියලුම දෙනාම ඉතාමත්ම සෙනෙහසින් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ විතරක් නොවෙයි www.pvfm.org.au වෙබ් අඩවියෙන් අපිත් එක්ක එකතු වෙන ආදරණීය හිතවතුන් වික්ටෝරියන් ප්‍රාන්තය ඔබටත් සුබ සන්ධ්‍යාවක්. තස්මේනියානු ප්‍රාන්තයට අපි යනවා. තස්මේනියා විඳලා බොහෝ පිරිසක් මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔබටත් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නොවෙයි New South Wales ප්‍රාන්තයේ සිඩ්නි වල ඉන්න අපේ ආදරණීය හිතවතුනි සුබ සන්ධ්‍යාවක්. Canberra වල ඉන්න ආදරණීය හිතවතුන්ටත් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන්නේ. අපි Queensland යන ගමම්මයි, විශේෂයෙන්ම Gold Coast, ඒ වගේම Brisbane, ඒ වගේම Cairns ඉඳලා අපිත් එකතුන විශාල පිරිසක් ඉන්නවා. අයිබෝවන්. දකුණු ඔස්ට්‍රේලියාව Adelaide අද බොහෝ දිනක අපිත් එක්ක එකතුලා ඉන්නා වග අපිට පේනවා. ඔබටත් ඔන්න සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. බටහිර ඔස්ට්‍රේලියාව Perth නගරින් ආදරණීය හිතවතුන් සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ගමන් උතුරු ඔස්ට්‍රේලියාවෙනුත් අදත් අපිත් එක්ක එකතු වෙන අපේ ආදරණීය හිතවතුන් සියලුම දෙනාව ආයමත් වතාවක් අපි ආදරෙන් පිළිගන්නවා. නවසීලන්තයට යනවා. සුබ රාත්‍රියක් ඔබට. ජපානය, දකුණු කොරියාව, පිලිපීනය, ඒ වගේම මැලේසියාවෙන් අපේ ආදරණීය හිතවතුන්, ඉන්දුනීසියාවෙන් අපිත් එක්ක එකතු වෙන ආදරණීය හිතවතුන්, සිංගප්පූරුවෙන් අපේ ආදරණීය හිතවතුන්, තායිලන්තය, බුරුමය, ඒ විතරක් නෙවෙයි ලංකාවේ ඉන්න සියලුම දෙනා අයිබන් කියලා පිළිගන්නේ ස්වර්ණ FM වැඩසටහනට. මැද පෙරදිග ඔබට ඔන්න ආයමත් තරමක යුද වාතාවරණයක් උදා වෙලා කියලා අපිට ආරංචි. අපි ඔබත් එක්ක ඉන්න ඔබේ තනි නොතනියට ඔබව තනි කරන්නේ නැහැ. අපි දන්නවා මේ මොන ප්‍රශ්න තිබුණත් ඔබ ස්වර්ණ FM එක්ක අපිත් එක්ක එකතුලා ඉන්නා වග ඔබටත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආසියානු මහද්වීපයේ ඉන්න සියලුම හිතවතුන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරන්නේ. යුරෝපා මහද්වීපයටත් ගොඩ වදින ගමන්මයි. යුරෝපා මහද්වීපයේ ආදරණීය හිතවතුනි අයිබෝවන්. ඔව්, අද තවත් විශාල පිරිසක් අපිත් එක්ක අප්‍රිකානු මහද්වීපයේ එකතු වෙලා ඉන්නවා. ඔබටත් අපි අයිබෝවන් කියනවා. ඒ වගේම දකුණු ඇමරිකානු රටවල් ඉන්න ආදරණීය හිතවතුනි සුබ දවසක් ඔබට. කැනඩාව, ඒ වගේම එක්සත් රාජධානිය, එක්සත් ඇමරිකා එක්සත් ජනපදය, ඒ වගේම මෙක්සිකෝව, ඔව් මේ සියලුම තැන්වල ඉන්න ආදරණීය හිතවතුන් සියලුම දෙනාව ඉතාමත්ම ආදරයෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ ඉඳලා අපි අදත් ස්වර්ණ FM වෙත පිළිගන්නවා. මේ මොහොතේ ඔබට මේ වැඩසටහන සජීවීව ශ්‍රවණය කරන්නට බැරි වුණොතින් මේ වැඩසටහන් සියල්ලම අපි අපේ අන්තර්ජාලයේ ලිපිනය www.pvfm.org.au වෙබ්සයිට් එකේ අපි තැම්පත් කරලා තිබෙනවා. ඔබට කැමති ඕනෑම වෙලාවක මේ වැඩසටහන් අහන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අපේ පහුගිය වැඩසටහන් අවුරුදු 5ක වැඩසටහන් අපි එහි තැම්පත් කරලා තිබෙනවා. ඔබට ඒ සියලුම වැඩසටහන් ශ්‍රවණය කරන්න පුළුවන්.
0: Streaming live all day every day at pvfm.org.au.

0: 24/7, 88.6, Plenty Valley FM. Streaming live all day, every day at pvfm.org.au.
1: ஆஸ்திரேலியாவே மெல்பர்ன் நகர விழாவ ரே 8:22 மே விழாவே ஆஸ்திரேலியாவே மெல்பர்ன் நகர இதெல்லாம் மகாதீப 6 ரட்டவால் 70 அப்படி ஆதரவு அரங்கின ஸ்வர்ணமே ஹண்டாய் ஸ்வர்ண எஃப்எம் போதனைக்கு பலாக நின்னே லங்காவே தொரத்துரு தினந்தின பயம் பய உணுசும் வென தொரத்துரு இத்தாமத்ம சுபதாயி பிரவருத்தி வகையம சோச்சனிய பிரவருத்தித் லங்காவின் வார்த்தா வேணவா ඒ පිළිබඳව තමයි අපි මුලින්ම ඔබව දැනුවත් කරන්නට සූදානම් වෙන්නේ. මගේ ආදරණීය මිත්‍රයා කනිෂ්ක චාමින්ද ජයලත් අද ඉන්නවා දුරකථනයේ හැ කෙලවරේ. ආයිබෝවන් කනි.
2: සුබ රාත්‍රියක් ඒ ආයිබෝව.
1: සුබ රාත්‍රියක්. ටියක් මහන්සි දවසක් වගේ උදේ පාන්දර ඉඳලම ඔබ මට කතා කරනවා. එහෙට දුවනවා මෙහෙට දුවනවා. මම දන්නේ කොන්සල් ජෙනරල් කාර්යාලයේ වැඩ කටයුත්තක් වෙනින් ඔබ උදේ දවස පුරාම මහන්සි වුණා. කොහොමද ඒ පැත්තේ තොරතුරු?
2: දැන් මෙහෙමයි මම ඔයාලට කතා කරේ මෙතන හොයා ගැනීමේ ප්‍රශ්නයක් නිසා හේතුව දැන් එතන සේවය අතිවිශිෂ්ටයි ඒ කියන්නේ මේ මගේ අපොයින්ට්මන්ට් එකට ඒගොල්ලෝ එවලා තියෙන ඊමේල් එකේ තිබුණ ලිපිනය සහ ඒගොල්ලෝ එවලා තියෙන ඊමේල් එකේ යට තියෙන ලිපිනය නෙමෙයි ඔවුන්ගේ මේ ෆිසිකල් ඇඩ්‍රස් එක තියෙන තැන ඒතකොට ඒක අර පරණ මේ බිල්ඩින් එකේ ලිපිනය තමයි තියෙන්නේ ඒතකොට මම උදේ වෙලාවට අපොයින්ට්මන්ට් එකට ගියේ ඒගොල්ලෝ එවලා තිබුණ ලිපිනයට ඒගොල්ලන්ගේ ලින්ක්ස් දෙයක් එවලා තිනේ ලින්ක්ස් එක පික් කරාම පරණ ඇඩ්‍රස් එකයි කාපාක් එකයි වැටෙනවා ඉතින් මට ඉතින් ඒ ගැන අදහසක් තිබුණ නැහැ මේගොල්ලෝ මූ වෙලා කියලා මොකද මම සාමාන්‍යයෙන් ඔය ඒ අතුරට යන්නේ යන්නේ නැති නිසා අනිත් එක මම මෙල්බන් නගරයට යනවා කියන්නේ ඉතාවත්ම අකමැති කාරණාවක් මේ වාහන තදබදය පාකින් ප්‍රශ්න ඒවත් එක්ක ඉතින් මම හරි වෙලාවට ගියා ගිහිල්ලා මේ කාර්යාලයේ මොන තට්ටුවේද දීලා කියලා මේ එතන පිළිගැනීම් නිලධාරින් එවුවා ඒගොල්ලෝ දැන් මෙතනින් ගිහිල්ලා කියලා ඊට පස්සේ ඉතින් මම දිගටම මේ Google කරාම ඇඩ්‍රස් එකක් තියෙනවා වැඩි දුරක් නෑ එතන ඉඳන් ළඟමයි විනාඩි 4ක වගේ දුරක් ගිහිල්ලා පාක් කරගෙන මේ එතන ගියා යනකොට ඉතින් සාමාන්‍ය වෙලාවට වැඩි වෙලාවක් පහුවෙලා ගියේ අපොයින්ට්මන්ට් එක නමුත් ඒගොල්ලෝ ඉතාමත්ම ක්‍රියාශීලී විදියට සුහදශීලී විදියට මේ විස්තර සවිස්තරාත්මක විස්තර කරමින් සහ උදව් කරමින් වැඩේ කරලා දුන්නා වැඩේ කරලා දුන්නට වැතුම් මම ඉන්න අවස්ථාවෙත් කීප දෙනෙක් මේ ගොඩනැගිල්ලට ආවා මම දැක්කා කීප දෙනෙක් ඉන්නවා ඒ අය කෝපි බොන්න ගියා හෙට මෙට ගියා ඉතින් ඒගොල්ලොත් මං හිතන්නේ මේ පැරණි ලිපිටේ තමයි ඇහිලා තියෙන්නේ එතකොට මේ ප්‍රශ්නේ ගැන මම එතෙන්දී කරා නිලධාරිනියකට කිව්වා මෙහෙමයි ඔයගොල්ලන්ගේ ඊමේල් එක අප්ඩේට් වෙලා නැහැ මේ ඇඩ්‍රස් එක අප්ඩේට් වෙලා නැහැ වෙබ්සයිට් එකේ තිබ්බට ඔයගොල්ලන්ගේ ඊමේල් වල එන්නේ මෙහෙම එකක් කියලා ඉතින් ඉතින්දී ඒගොල්ලෝ කිව්වේ අපේ IT ডিপার্টমেন্ট එක මේක කරලා නැහැ කියලා. ඉතින් මම කල්පනා කරේ පැතුම් දැන් ওই ડિජිටල් ඇමති කරෙක් ඉන්නවා එරංග කියලා. ඒ මිනිහා ලංකාවේ ජනතාවගේ ජෛවවිද්‍යක තත්ත්ව ටික කොහොම හරි කරලා ඉන්දියාවට විකුණන්න ප්‍රොජෙක්ට් එකක් කරගෙන යනවා. දැන් අවුරුදු දෙකක් වෙනවා ආණ්ඩු අරගෙන ડિජිටල් ඇමතියා කියන මිනිහා තවමත් ලංකාවේ ડિජිටලයිස් කරන වැඩේ කරේ නැහැ. ඒනොට බයෝමෙට්‍රික් හඳුනුම්පතක් ඉන්දියාවට මේ අපේ රටේ ජනතාවගේ හඳුනුම්පත් මේ බයෝමෙට්‍රික් data දෙන්න වැඩ පිළිවෙලක් කරනවා ඉතාමත්ම මේ මට පේන විදිහට තවත් කටමැත දොඩවන්නේ අපි මහ බැංකුවේ හැකර් සිද්ධිය බැලුවත් ඔබ දකින්න ඇති හර්සන් සිල්ව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන කෝප් එකේදී මේ පරිගණක ආයතනයේ නිලධාරින්ගෙන් තමුන්නාන්සලා මොනවද කරේ මයික්‍රොසොෆ්ට් එකේ ලයිසන් එක ඉවරලා නම් පිසිං ඊමේල් එකක් චෙක් කරගන්න තරමටවත් සිකියුරිටි එක අප්ඩේට් කරලා නැත්නම් තමුන්නාන්සලා මොනවද කරේ ඉලලා ඒක එක මේ නිලධාරි සිය දිනසා ගත්තා මොකද ඒ පහසුකම් දීලා තිබුණා නම් ওই ප්‍රශ්නේ ওই සල්ලිටින් ඉතුරු වෙනවා. ඒකට මේ ආයතන විසින් කරපු ලොකු වරද්දක් නිසා දැන් පහලින් මේක පාත්තනින් ජලය ගලා යන විදිහට හදලා තියෙනවා මේ නිලධාරින්ගේ බෙල්ල මිරිකන්න හදන්නේ මේ ආණ්ඩුව. ඉතමත්ම නරක වැඩක් ඒ කරන්නේ. තමන්ගේ ආයතනයේ සිකියුරිටි එක හදලා නැහැ. ඉතින් මේ தත්වෙම තමයි මං කියන්නේ මේ අර ඒ ලොකු බිලියන් දෙකකට සම්බන්ධ කතා පැත්තකින් දිමුනොත් අද අපේ වෙච්ච රස්තිය අද අපේ කාලය සහ කීප දෙනෙක්ගේ කාලය මේ ඩිජිටල් අමාත්‍යාංශය එහෙම නැත්නම් මේ පරිගණක ගත කරනවා කියලා මහලොකුවට මේ පුරුසාරම් දොඩන ඩිජිටල් අමතිවරයා මේ වගේ සරල දෙයක් මේ ඉතා සරල දෙයක්මයි ලිපිනයක් වෙනස් කරන එක ඊමේල් එක දාගන්න. ඉතින් මේ මිනිහට මේක කරගන්න බෑ. මිනිහාගේ කතන්දරයේ තියෙන මුළු මිනිහාගේ මුළු ප්‍රොජෙක්ට් එකම තියෙන්නේ රටේ ජනතාවගේ ජෛවික දත්ත ටික කොහොමද ඉන්දියාවට විකුණන්නේ කියන එක. ඒ රෙන්න ඔය ඩිජිටල් අමතිවරයා කියන්නේ මේ අමතිවරයා කියන්නේ නියෝජ්‍ය අමතිවරයා. මිනිහාගේ නම ඉරංගහ උදේෂ් කියලා නමක් තියෙන්නේ. මම ඉතාමත්ම මේ දැඩි කලකිරීමකින් අත්‍තරම කතා කරන්න පැතුම් මේ සරල දෙයක්. ඉතාමත්ම සරල දෙයක්. මේක කරන්නේ නැතුව මේ අනවශ්‍ය දේවල් කරනවා. ඉතින් මේ අමාත්‍යාංශයේ මොකටද තියෙන්නේ? මේ අමාත්‍යාංශයේ මොනවද වෙන්නේ ලංකාවේ? මොනවද මේ ලොකට ඩිජිටලයිස් කරලා තියෙන්නේ? කරපු කිසිම දෙයක් නැහැ. උදේ ඉඳන් හන්දයි නම් බැලුවොත් කරන්නේ කොහොමරි අර ඉන්දියාවේ ටෙන්ඩර් සමාගමට හොර කම්පැනිකට ටෙන්ඩර් එකක් දීලා රටේ මිනිසුන්ගේ ජයමිතික දත්ත ටික ජයසංකට ඕන විදිහට ඉන්දියාවේ විකුණන වැඩේ තමයි මිනිහගේ රස්සා වෙලා තියෙන්නේ. මට හරි කේන්ති. මොකද මගේ කාලය ගියා. ඊට පස්සේ මට පාකින් එක්ස්ටෙන්ෂන් එකක් කරලා මට හිට විදිහට දඩකොලයක් එන්න ඉඩ තියෙනවා විනාඩි 10ක් විතර මේ ඒ වෙලාව. ඊට පස්සේ මට පාකින් එක්ස්ටෙන්ෂන් එකක් කරලා මට හිට විදිහට දඩකොලයක් එන්න ඉඩ තියෙනවා විනාඩි 10ක් විතර මේ ඒ විලත් හිරුණාට පස්සේ පාකින්

0: සමර සිම ලෝදයක් කරලා නෑ මං හිතන්නේ සත පහට වැඩ නැති අමතිවරයෙකුට අමති කමක් දිලිවෙලා මේ ජනාධිපතිවරයා මුළු මුළු ක්‍රියාවලියම අනනවා කියන එක තමයි මට නම් තේරෙන්නේ
1: කණි දැන් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් කොන්සල් කාර්යාලයේ අප්ඩේට් නොවීමට එරංග ගරු ඇමතිතුමාට අපි දොස් පවරන එක කතරම් සාධාරණද
0: මෙහෙමද යානේ මෙතන මේ මේ මේ ඩිජිටලයිස් කරන එක කියන්නේ පරිගණක සම්බන්ධයෙන් අප්ඩේට් කරනවා දැන් මම දැක්ක මේ ළඟදී ඔය දැන් උසාවියේ මේ විනිසුරය කාලේ දීර්ඝ කරන්නේ ඒගොල්ලෝ කියන එක ඩිජිටලයිස් කරන උසාවිය. එතකොට ඉඩම් ඔපු ඩිජිටලයිස් කරන. එතකොට ඒ අමාත්‍යංශය බිහි කරගෙන මේ දේවල් තමයි කරන්නේ. රටේ අමාත්‍යංශවල සිකියුරිටි ඊමේල් සම්බන්ධ හැකර්ස්ලා හැමතැනම ලෝකේ ඉන්නවා. ඉතින් ඒවට සම්බන්ධයෙන් ඒවා කරනේවා මේ වගේ අප්ඩේට් කරන වැඩ මේවා මේ තනින් තමයි කරෙන්න ඕනේ. මේ පරිගණක සම්බන්ධයෙන් කරන එක තමයි ඇමතිකමක් දාලා ඉවරලා පඩියක් ගලවලා ඇමති කෙනෙක් තියාගෙන ඉන්නේ. නැතුව මේ මේ අමාත්‍යංශ මිනිස්සුන්ට ඒවා කරන්න බෑනේ. මුදල් අමාත්‍යංශයේ ආරක්ෂණ පද්ධති කරන්න මයික්‍රොසොෆ්ට් එකේ මේ වැඩේ කරන්න ආයතනයක් තියෙනවානේ. ඒ ආයතනේ රස්සාව කරලා නැත්තේ හරියට. ඉතින් මම කියන්නේ ඒකයි. විදේශ අමාත්‍යංශයේ වෙබ්සයිට්ස් අප්ඩේට් කරන එක ඔය ඔය අමාත්‍යංශයට වෙන්න ඕනේ. ඒගොල්ලන් අතර මන් දන්නේ කලමනාකරණයක් නැද්ද සම්බන්ධීකරණයක් නැද්ද කියන එක. ඒ ඔය තියෙන අමාත්‍යංශයේ මිනිස්සු ඒ වැඩ කරන්න ඕනේ. ඒගොල්ලන්ට තියෙන වෙන වැඩ කරන්න. ඒගොල්ලන්ට තියෙන පාස්පෝර්ට් ඉෂුව කරන්න. ඒගොල්ලන්ට සිටිසන්ෂිප් දෙන්න තියෙන. ඒගොල්ලන්ට මේ වෙබ්සයිට් අප්ඩේට් කර කර ඉන්න වෙලාවක් නෑ. ඒකට තමයි ඩිජිටල් අමාත්‍යංශය කියලා එක අනු කුමාර විසානායකගේ නායකත්වයෙන් පත් වෙලා තියෙන. ඒක උපයමතිවරයෙක් ඉන්නවා. ඒ පුද්ගලය දැනගන්න ඕනේ ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන ඩිජිටලයිස් කරලා ඒවට ඕන කරන පරිගණක පහසුකම් හදලා දීලා ඒ වැඩේ කරන්න. ඉතින් එයාගේ ඉඩියුටි එයා කරන්නේ නැතුව එයා මේ ජයමිතික තත්ත්වෙට ඉන්දියාවට විකුණන්න හදනවා. මොකක්ද ඒ කරන වැඩේ?
1: හොඳයි ඔබ මේ පිළිබඳව කොන්සල් කාර්යාලයට යම් කිසි විදිහක පැමිණිලක් කරාද ඔවුන් මේ පිළිබඳව?
0: නෑ වැඩක් නෑ. ඒගොල්ලන්ට කතා කළා. මොකද ඒගොල්ලෝගේ කතා කරපු නිලධාරිනිය කිව්වේ තමයි මේක අපේ මේ IT පැත්තෙන් වෙන්න ඕනේ වැඩක් කියලා. ඉතින් ඒක ඇස්සේදී මට ඒ සහෝදර සහෝදරියන්ට කතා කළාට මේකට ඉතාම හොඳ සේවයක් කරනවා. ඉතා කාර්යක්ෂමයි සුහදශීලී සහයට අනුමතියන සමන් කරන විශ්ය ගැන ඉතා හොඳයි ඒ සේවය. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන. ඉතින් මෙතන තියෙන්නේම මේ අමාත්‍යංශ අතර සම්බන්ධීකරණයක් නෑ. මේ මේ වැඩේ පොදු අමාත්‍යංශයෙන් කරලා දෙන්න ඕනේ. ඒක තමයි කරන්න ඕනේ වැඩේ. ඉතින් ඒකට තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හයන් සුජේසුරිය වගේ හෙන මේ පතාක යෝධයෝදාලිය අමාත්‍යංශයක් පිහිටෙන්නේ. ඔය වැඩ කරා. ඒ වැඩ මේ මේ නිලධාරින්ට කරන්න අවශ්‍ය නෑ. ඒගොල්ලන්ට ඒ වැඩේ කරලා දුන්නා නම් අර 2.5 මිලියන් එකත් අද ඉතුරුයි රටට.
1: ඔබ හිතනත් විදේශ කටයුතු අමාත්‍යංශයේ යම් කිසි අංශයක් ඇති කියලා මේ දේවල් කරන්න තවත් වෙනම අමාත්‍යංශයකට මේක පවරනට වඩා
0: නෑ මෙහෙමයි. ඒක තමයි අපේ රටේ තියෙන ප්‍රශ්නේ. ඕකනේ පැතුම් හැමදාම හරිද බෝක්කුව හැදුවට පස්සේ එනවා ටෙලිකමියුනිකේෂනේ වයර් රදින්න හරිද අන්න එකයි වැඩේ තියෙන. ඊට පස්සේ ආයෙත් අර හදපු බෝක්කුව කඩලි වරලා එතනින් වයර් එක අදිනවා. ඉතින් ඔය වැඩේ කරන එක නේද මේ 76 වසරක සාපේ සාපේ කියලා ඉවරලා අපි මේ අලුත් ගමනක් යනවා කියලා පටන් ගත්තේ. ඩිජිටල් අමාත්‍යංශය හැදුවේ මොකටද? මොනවා කරන්නද හැදුවේ? මොකටද මේ පරිගණක සම්බන්ධයෙන් කරන මේ වැඩ ටික අමාත්‍යංශවල කරලා දෙන්න රටේ ජනතාවගේ දත්තා ආරක්ෂා කරන්න? ඒවට මේක හදලා තියෙනවා. ඒකෝ මේගොල්ලෝ අනිත් අමාත්‍යංශත් එක්ක සම්බන්ධ වෙලා කරන්න ඕනේ. මම මේ පෞද්ගලිකවම දන්න මුදල් අමාත්‍යංශයේ වෙච්ච හානිය, ඒ හානියට තනිකර වග කියන්න ඕනේ. මම අර පොප් එකේදී මේ හරි ලස්සනට හර්ෂ දිරලා ඒක ප්‍රශ්න කරනවා. මේ ඔයගොල්ලෝ මේ ඔයගොල්ලන්ගේ ඩියුටි කරලා නැහැ නේ කියන එක. phishing email එකක් චෙක් කරගන්න තරම් හැකියාව හදලා තිබ්බනම් මේ අර නිලධාරිය මැරෙන්නේ නැහැ. ඒ නිලධාරිය ඉන්නවා. එම අදටත් මේ ජීවත් වෙනවා. මොකද අපි මේ වැඩ කරන්නේ අපි දන්නවනේ යම් කිසි විදිහක හොර ඊමේල් එකක් කරනකොට අපිට එක පොප් වෙනවා. එතකොට අපි දන්නවා ඒකට ඇක්ෂන් ගන්න ඕන විදිහ. ඉතින් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ නැතුව වෙන වෙනම මේ මේ විකාර කරනවා. මම කියන්නේ ඒකයි. ප්‍රයොරිටි දෙන්න ඕන දේවල් ටිකක් කියලා මේ හරි සරල කාරණාන ඇඩ්‍රස් එක වෙනස් කරන එක මේක මේ පොඩි ළමයෙකුට දුන්නත් කරලා දෙන්න පුළුවන් වැඩක්. හරිද? ඒ සරල වැඩේ කරන්නේ නැතුව රටේ ජයමිතික තත්ත්ව ටික හොරකම් කරන වැඩකට මේ මිනිස්සු තමන්ගේ මුළු කාලෙම යොදවන. ඕක තමයි කරන්නේ.
1: හොඳයි අපි ඒ අපහසුතාවයෙන් මම හිතන්නේ ඔබ තරමක් උරණ වෙලා ඉන්නේ අද උදෑසන මේ සිද්ධ වෙච්ච කාරණාව නිසා. මම දැක්ක ඔබ සමාජ මාධ්‍යවලත් මේ පිළිබඳව අද දවසේදී කතා කරනවා. අපි විශ්වාස කරමු සහ ප්‍රාර්ථනා කරමු මේ ඉතාමත්ම සුළු දෙයක් මේක මේ කියන්නේ ඉතාමත්ම
0: ඉක්මනින්
1: කරන්න පුළුවන් දෙයක් කියන එක.
0: මම කියන්නේ මේකේ දිගුව තමයි මේ හැකර්ලා පැනනලා එක එක බැංක් වලින් සල්ලි හොරකම් කරන එක. හරිද? මේවා කිසිම දෙයක් සුළු නෑ. මේවා නොකර අවුරුදු දෙකමාරක් මේගොල්ලෝ කෙකර ගන්නවද කියන ප්‍රශ්නේ මට තියෙන්නේ. දැන් මොකටද ඔය ඇමතිවරයා ඉන්නේ? ඇමතිවරයා මොකටද ඉන්නේ? ඒ අමාත්‍යංශයා මොකටද තියෙන්නේ? මෙන්න මේ සරල කාරණා ටික හදන්න නැතුව. එහෙනම් ඔක විසිරලා දාලා ඔය ඇමතිකම පොඩි ළමයෙකුට දීලා නිකන් ඉන්න ඕනේ. රට පහක වැඩක් නැති වැඩන්නේ ඇමති කෙනෙක්පත් කරගෙන තනතුරක් දීලා සාමාන්‍ය දේවල් කරන්නේ. මම පෞද්ගලිකව දන්නවා ඩිජිටල් ID එක හදලා ඉවරයි. හදලා

0: ප්‍රයි එක අන්තිවරයාව නිරීක්ෂණය කරලා ඒක YouTube එකේ තියෙනවා. ඒක තියාගෙන තමයි මේ ආයි ජයමිතික දත්ත ඉන්දියාවට ඕන විදිහට දෙන්න හදන්නේ. දැන් මේ අනුකුමාර සනායේ කතාවක් මේ දවස්වල වෛරල් වෙනවා. ඔහුගේ පෙර කතාවක් මේ සම්බන්ධයෙන්. මම ඉතාමත් දැඩි විරෝධයක ඉන්නවා ලංකාව සෝදිසි රාජ්‍යයක් කරන එක. ඒ සෝදිසි රාජ්‍යයක් කිරීම සඳහා කාර්යයේදී මේ තමන්ගේ අමාත්‍යාංශයේ සරල දේවල් නොකර ලොකු ලොකු වැඩ කරන්න යනවා. ඊට ඉස්සෙල්ලා තමන්ට පුළුවන් පොඩි වැඩ ටික කරා නම් හොඳයි ලොකු වැඩ කරන්න බෑ. දැන් සම්ප්‍රග්‍රාමන කරනවක කියන විදිහට ලොකු වැඩ කරන්න බෑ. මෙන්න මේ පොඩි ටිකල් ටික හදලා දෙන්න. මේ හරි සරලයි. මිනිස්සු රස්සියාදු වෙනවා. මේ පොඩි දේවල් මේ කියන්නේ. ලොකු ලොකු යෝජනා නෙමෙයි මේවා තියෙන්නේ. මේ මේ චූටි ළමකට දුන්නා තොක් කරලා දෙන්න.
1: අවුරුදු 20කට විතර පස්සේ ආයමත තතාවක් කොළඹ තදාසන්න ප්‍රදේශවල ඉන්න අපේ ආදරණීයන්ට යුදබිය වගේ දෙයක් ඇති වෙලා තිබුණා. අපි දැක්කා මේ රාගම පැත්තට යුද ටැංකි, ඒ වගේම යුද හමුදා සෙබළුම්, සාන්නාහ සන්නද්ද රථ විශාල ප්‍රමාණයක් යනවා. ඒ විතරක් නෙවෙයි ඇඳිරි නීතියක් දාලා තිබුණා. ඒකට හේතුව තමයි මහර බන්ධනාගාරයේ ඇති වෙලා තිබුණ මේ සිද්ධිය. මීගමු බන්ධනාගාරයෙන් පස්සේ මහර බන්ධනාගාරයේ ඒ සිද්ධියක් ඇති වෙලා තිබෙනවා. කිහිප දෙනෙක් මරණයට පත් වෙලා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. තාමත් නිල වශයෙන් වාර්තා කරලා තිබෙන්නේ කෙනෙක් පමණයි මරණයට පත් වෙලා තිබෙන්නේ. තවත් කීප දෙනෙක් තුවාල ලබලා තියෙනවා කියලා. කණි නමුත් නිල නොවන ආරංචි මාර්ග කියනවා මේ දත්ත සංඛ්‍යාලේඛන සමහර විටකදී මීට වඩා වෙනස් වෙන්නට පුළුවන් කියලා. මොකක්ද මේ වෙන්නේ? මා දැක්කා මේක සමහර විටකදී මේ විපක්ෂයේ කුමන්ත්‍රණයක් දෝ කියලා ආණ්ඩු පක්ෂයේ යම් යම් මත ප්‍රකාශ කරනවා. නමුත් තුනෙන් දෙකක බලයක් තිබෙනවා. ජාතික ආරක්ෂාව තර කරන්නට පෝය දෙකයි අවශ්‍ය වෙන්නේ. බංකු අරන් එන්න කියලා කිව්වා. දැන් එහෙම කියපු ආණ්ඩුවකට මේ මොකක්ද වෙලා තියෙන්නේ?
0: මේමයි දැන් ඕක අපිට මේ ආණ්ඩුවට මනිස අපි වැඩසටහනකට ඉස්සෙල්ලා අර මේ ඊට ඉස්සෙල්ලා වෙච්ච සිද්ධියේදී අපි ඔය ගැන කතා කරා දීර්ඝ වශයෙන්. නමුත් දැන් මේ සරලව කියනවා නම් බන්ධනාගාරවල තියෙන තදබදය කියන එක ඇති වෙලා තියෙන එක 1977 ජියාර් ජයවර්ධන විරුද්ධාර්ථිකයත් එක්කම හැදුන මනෝභාවයන් එක තමයි ඔය ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හොරු මංකොල්ලකාරයෝ බිහි වෙන එක වැඩියෙන්ම සිද්ධ වෙලා තියෙන්නේ තමන් විසින් භෞතික සම්පත් වලට ආශා කිරීම, එක එක පරයා කැපී පෙනෙන උත්සාහ කිරීම, අදීත මේ පාරිභෝජනවාදයේ හුරු වීම. දැන් අපි ගොඩක් අය හිතනවා පැතුම් අපිට තියෙන වාහනේ, අපිට තියෙන ගෙදර, අපේ ගෙදර බැම්මේ සයිස් එකත් එක්ක තමයි මිනිස්යාගේ මේ තත්ත්වය තරාතිරම් මන්නේ. දැන් ඉස්සර එහෙම නැහැ. ඉස්සර මිනිහෙක්ගේ තරාතිරම් මන්නේ මේ මනසත් අතු දින උගත්කම, මේ මිනිස්යාගේ සමාජය ඇතුළේ තියෙන පිළිගැනීම භාවිතාවත් එක්ක හැසිරීමත් එක්ක ඒ තිබුණ සමාජ ක්‍රමය වෙනුවට විරුද්ධාර්ථිකයත් එක්ක හැදුනා මේ මේ අපි කියනකට ඩූපන් කළු ධනපති පන්තියක්. ඒ කියන්නේ කැසිනෝ කාර්යෝ, බුකී කාර්යෝ, මේ මේ මේ ඒ මේ සල්ලි පොලියට දෙනෙවුන් අරුම් මුන් මත්ද්‍රව්‍ය ජාව අරංකාරය එකතු වෙලා ඒගොල්ලෝ සුදු චරිත හදාගත්තේ. එහෙම තක්කඩියෝ තමයි. දැන් අපි කියන්නේ දැන් හාල් බිස්නස් එක කරන මිනිස්සු එහෙම තමයි. ඒගොල්ලෝ ලොකු හෝටල් ගහන්නේ දෝවියාගේ ශ්‍රමයේ සූරා කාලා. කාලි ඉවරලා එහෙම හදාගත්ත එකක් තියෙනවා. ඉතින් ඒව දිහා බලාගෙන සමහර අය තමන්ට කරන්න බැරි වැඩ කරන්න යනවා. ඉතින් හොරකම් වලට පෙළඹෙනවා, ගෙවල් කඩනවා, මාල කඩා ගන්නවා නේද? එහෙම සංස්කෘතියක් හැදලා තියෙනවා. ඊට පස්සේ ආණ්ඩුව ඒක ගෝඨාභය රාජපක්ෂගේ කාලේ දේශබන්ධුලා එන්නකෝන්ලා කරපු වැඩේ මේ ආණ්ඩුවත් කරගෙන යනවා. පුළුවන් තරම් දුරට මත්ද්‍රව්‍ය ජාවාරම අඩු කරන්න කියලා දැන් අපි දැක්ක ධර්මීය කළ සිද්ධිය. ඔක මේ මත්ද්‍රව්‍ය තමන්ගේ 54 ගහලා ගන්නවා කියන්නේ යම් කිසි ප්‍රමාණය පොලිස් විසින්ම මත්ද්‍රව්‍ය දාලා නඩු වැඩි කරගන්න වැඩක් කරගෙන යනවා. මේක ඉතින් හරි ප්‍රසිද්ධ කාරණා. මේ ජනප්‍රිය ගායක ඩෙස්මන් සිල්වා හිරේ හිටියෝ ඔවගේ දෙයකට නම කියලම කියන්නම්. පෞද්ගලික ප්‍රශ්නයක් උඩද මත්ද්‍රව්‍ය චෝදනා අධ්‍යයම. ඉතින් ඒ කාලේ නම් ඔක තිබුණා. මම 1986 සිද්ධියක් එක සැරේ Facebook ඉලුවා. දැන් මේ අවුරුදු 40ක් විතර ගිහිල්ලා තියෙනවා. තාමත් ඒ විදිහට වෙනවා. ඉතින් එතකොට ඊළඟ තමයි බන්ධනාගාරවල සුළු වැරදි කරන අයවත් දානවා. දැන් ඔය එයාපෝර්ට් එකෙන් විදේශගත වෙන්න ගිය අයයි, වාහන ඇක්සිඩන්ට් වෙච්ච අයයි, බීලා එලෝපු අයයි, ඒ වගේ මිනිස්සුත් දානවා. සමාජයෙන් අයින් කළා තියන්න ඕනේ ධර්මයේ කොම එකට දාලා ඉවරලා අතිවිශාල තදබදයක් හදලා තියෙනවා. ඉතින් මේකට මේ ලොකු කතන්දර අවශ්‍ය නැහැ. ගොඩක් රටවල් වල දැන් තියෙනවා නිවාස අඩස්සිය තියෙන එක පොඩි චිප් එකක් දාලා ඉවරලා ඒගොල්ලන්ට ගෙවල් ඇතුළේ ඉන්න හදලා දාලා තියෙනවා. රජයේ විදමුකුත් නැහැ. කන බොන වැඩෙත් ඒගොල්ලන්ගේ දෙමව්පිය හරි භාරකාරයෝ බලා ගන්න ඕනේ. බදු මුදල් ගෙවන්න ඕනෙත් නැහැ. සමාජයට මුදා හැරිය හැකි පුද්ගලයන්. අපි හිතමු මිනිස්සු බීල වාහනයක් ගිහලා ඇක්සිඩන්ට් කරගත්ත කියලා. ඒ මිනිස්සු සමාජයේ පිළිවෙලක් වෙන භයානක පිළිවෙලක් නෙමෙයි. මිනිමරුවෙක් හෝ මද්ද්‍රව්‍ය ජාරමකාරයෙක් නෙමෙයි. උසාවියෙන් එයාපෝර්ට් එකෙන් රට යන්න හදලා මොකක් හරි අවශ්‍යතාවයකට හත්තරංගොඩට පත් වෙන්න මිනිහ සමාජයේ පිළිවක් පිළිලක් නෙමෙයි. ඉතින් ඒ වගේ තෝරාගත්ත පිරිස් මම හිතන්නේ ওই බන්දනාගල 3-4000ක් ඉන්නේ ඒ වගේ. කො දඩ ගෙවා ගන්න බැරි මිනිස්සු, අප තියා ගන්න බැරි මිනිස්සු, ඒ වගේ මිනිස්සු ඔක්කොම ගිහලා අතන ගාල් කරනවා. ගාල් කරාට පස්සේ තදබදයක් ඇති වෙනවා. එතකොට අපි කවුරුත් දන්නවා. එතකොට ඒ ආයක මානසික තත්ත්වය ඊට පස්සේ නිලධාරීන් සම්බන්ධයෙන් මේ තියෙන චෝදනා. ඒ කියන්නේ දැන් මේ මගේ මං ඉදත් ඔය කිව්වා මගේ මිත්‍රයෙක් මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න මිත්‍රයෙක් ඉතා හොඳ මිත්‍රයෙක් ඔහු ටික දවස් 7 දෙකක් විතර ඉන්නුණා සඳුරක. අපි තවත් ඉතින් ওই ආශ්‍රේක විහාරුත් ඉන්නවා. ඒගොල්ලන්ගේ තොරතුරු අනුව ඔබට අවශ්‍ය කරන ඕනෑම ද්‍රව්‍ය බන්ධනාගාරවලදී ගන්න පුළුවන්. එහෙම වෙන්නේ කොහොමද? ඒකට ඒක ඔය හැරි ලොකු ජාලයක සම්බන්ධලා තමයි ඔක තියෙන්නේ. ඉතින් ඒ නිසා මේවා වෙනස් කරන්න ආපු ආණ්ඩුවක් මේවා වෙනස් කරන්න ඕනි. එතකොට කැරලි ගහන මිනිස්සුන්ට වෙඩි තියෙන එකවත් ඒක මර්ධනය කරන එක නෙමෙයි උත්තරේ තියෙන්නේ. මේකට විද්‍යාත්මක උත්තරයක් හදා ගන්න ඕනි. ඒ හදා ගන්න ඕනකට ලෝකේ තාක්ෂණය තියෙනවා, ක්‍රමවේදය තියෙනවා. ඒ ක්‍රමවේදයන් එක්ක ඒකට ක්‍රියාත්මක කරා නම් හරි. මොකද දැන් ඔය සුළු වැරදි කරන මිනිස්සුන්ට ඕස්ට්‍රේලියාවන ඕගොල්ලෝ අපි දැකලා තියෙන ඕනතරම් ඔය ඉස්කෝලවල තින්ත ගන්නයි කැලෑවල සුද්ධ කරන්නේ අර හේමේට සමාජ වැඩ කටයුතු වලට යොදවනවා. ඉතින් ලංකාවේ ඒක තාම මන් දන්නේ ඇයි ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ කියලා. බදු මතුලින් ගෙවන්න ඕනේ. ඒගොල්ලන්ගේ වරා සමය, ඒගොල්ලන්ගේ සමය අරගෙන ඒගොල්ලන්ට ඒ වගේ දැනුවම් දෙන්න පුළුවන්. මොකද හිර කඳුරක් අතර තියෙන එක ඇස්සේ ඒ මනුස්සයාට මේ වෙන්නේ තවත් ආතතියටපත් වෙන එකක් විතරයි. සමහරවිට ඒ වැරද්ද කරන මනුස්සයා සමාජ සේවය කරාට පස්සේ හොඳ සමාජ සේවකයෙක් වෙන්න තිත තියෙනවා. හිර කඳුරට ගියාට පස්සේ මේ මනුස්සයා මේ වෙනස් චරිතයක් කළ එළියට එන්නේ. සමාජය තුළ ඒ සාමූහික වැඩකට දී උත්තම එක වෙනස් විදියක්. ඉතින් සමාජයෙන් වෙන් කරන්න අනවශ්‍ය පුද්ගලයන්ව බන්ධනාගාරගත කරන එක මේ තදබදය ඇස්සේදී කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. ඉතින් ඒක ආණ්ඩුවට මහා ලොකු කතන්දරයක් නෙමෙයි. ඔය 159 කිනවා පනත සම්බත කරගෙන මේ දැන් ඔය ලෝකේ ඕන තරම් ඔය චිප් එක තියෙනවා අරගෙන ඉවරලා කකුලේ හරි බෙල්ලේ හරි බැඳලා ඉවරලා මේ මිනිස්සු නිවාස හදාස්සේ දින එක මහා ලොකු මේ ඔක රොකට් සයන්ස් නෙමෙයි. ඔක කරන්නේ ඔක මේ හර්ෂණ නානක්කාරට මේ අපි කියලා දෙන්න ඕනේ. ඒක ඔක දන්නව ඇති. ඉතින් ඒ වගේ දේවල් කරගන්න අවශ්‍ය කරන පනත සම්බත කරගන්න තියෙන පාර්ලිමේන්තුව දන්න හරි සරල දේවල් මේ ඔය ප්‍රශ්න විසඳන්න. ඉතින් අන්නේ ඒවා විසඳන්නේ නැති නිසා පළවෙනි බන්ධනාගාරයේදී ප්‍රශ්න ඇති වෙනකොට දෙවෙනි එකක් වෙනවා. දැන් ඊළඟට තව එකක් වෙන්න ඉස්සෙල්ලා මේවට උත්තරයක් හොයා ගන්න ඕනේ. ඊට පස්සේ ආමිටක්ස් ගෙනල්ලා ඇදුණු නීතිය දාලා එතන යුද පිටියක් කළා මේ මහා ලොකු කලබගැනියක් කරගන්න ඕනේ ප්‍රශ්නද කියන එක අපිට වෙන ප්‍රශ්නයක්. මම දන්නේ ඒගොල්ලන් මේ වගේ දේවල් කලමනාකර ගන්න බැරි ඇයි කියන එක. මේවා ලොකු දේවල් නෙමෙයි පැතුම්. මේවා මහා ලොකු ප්‍රශ්න නෙමෙයි. ඊට වඩා ලොකු ප්‍රශ්න රටේ තියෙනවා. ආර්ථික ප්‍රශ්න තියෙනවා. මේ දැන් මේ වෙනකොට මේ අද ගංගාතුර ඊපස්සේ දැන් පායන කාලයක් කියලා ඉතින් මේ මිනිස්සුගේ කෑම බීම ප්‍රශ්න තියෙනවා. මේවා ප්‍රශ්න නෙමෙයි. මේ ප්‍රශ්න වලට ලොකු උත්තර දීද්දී මේවා නහය කෙලින් අල්ලන තු වටේ අත දාගෙන ඉන්න මට අපිට තේරෙන දේ තමයි මේකට උපදේශ දෙන්න මිනිහෙක් නැතිකමද එහෙම නැත්නම් මේ ආණ්ඩුව නිලධාරීන් විසින් නොමග යවනවද කියන ප්‍රශ්නය අපි ඉස්සරහ තියෙනවා.
1: කණීමේ මේකට සමහර වෙලාවට ආණ්ඩු පක්ෂයේ සමහර මැති ඇමතිවරුන් කරන චෝදනාවක් තමයි මේ බන්ධනාගාර අර්බුදයේ පිටිපස්සේ විපක්ෂයේ ඉන්නවා කියන කාරණාව. මේක විපක්ෂයේ සම්බන්ධ කාරණාවක් විදිහට තොරතුරු වාර්තා වෙනවද එහෙම නැත්නම් මේක හුදෙක් බන්ධනාගාරය ඇතුලේ ඇතිවෙච්ච ඔබෝය කියන තදබදය සහ අනිකුත් ප්‍රශ්න නිසා ඇතිවෙච්ච යම් කිසි අර්බුදයක්ද?
0: මෙහෙමයි. ඉතින් විපක්ෂය කියන එක අපි කියන්නේ අපි විපක්ෂේ ගොම අපි තියෙනවා අපි විපක්ෂ දෙකක් තියෙනවා. එකක් තමයි ජනතාවගේ විපක්ෂය තියෙනවා. මොකද ආණ්ඩුව දැන් ගනුදෙනු කරන්නේ ජනතාව විපක්ෂයත් එක්ක. නමුත් සාමාන්‍යයෙන් ඔය නිල විපක්ෂය කියලා අපි කියන්නේ අපි ඒකට කියනවා සුම්බුන් විපක්ෂය කියලා. සුම්බුන් විපක්ෂය වෙනම තියෙනවා. සුම්බුන් විපක්ෂයට අවශ්‍යලා තියෙනවා තමන්ගේ සහචරු ටික එකා දෙන්න දවස ගන්න එළිය හිරියට යනකොට කොහොම හරි මොකක් හරි කරලා මේ ආණ්ඩුව තියෙන ජනතා ප්‍රසාදය අනිත් පැත්තවල බලය ලබා ගන්න. බලය ලබා ගැනීමේ මූලික අරමුණ තියෙන රට සංවර්ධනය කිරීම හෝ වඩා යහපත් රටක් කරලා දෙන්න නෙමෙයි. අර හිරේ ඉන්න උන් ටික ආයේ කොහොමද එළියට ගන්න කියන බලන එකනේ. ඒකනේ ඒගොල්ලන්ගේ මූලික අරමුණ තියෙන ඊට වඩා වෙන අරමුණක් නැහැ.
1: හරියට අර මේ මීට කලිනුත් හිටපු විපක්ෂ කණ්ඩායම් කළා වගේම දෙයක්ද ඔබ කියන්නේ? ඒ කියන්නේ දැන් ඔය මේ බලයට එන්න කලින් කරපු විදිහටම වගේ මේවත්
0: කරනවා කියලා. බලයට එන්න කලින් විපක්ෂයේ හැටියට එහෙම ක්‍රියාත්මක වෙච්ච එකක් අපි එහෙම එහෙම එහෙම තත්ත්වයක් දැක්කේ නෑ. ඒ කියන්නේ හිර කන්ද උරුවල ඉරේ යන උන්ට කෙලියට දාගන්න දේශපාලනය කරේ නෑ. දැන්නම් මේ දේශපාලනේ හරි පැහැදිලි.
1: හැබැයි හැබැයි ජනාධිපතිවරයා තැන් තැන් කිහිපයකදී ප්‍රකාශ කරලා තිබුණා නේද මේ හිර කඳවුරක් ඇතුලේ ඉන්න යම් කිසි කෙනෙක් ඝාතනයට ලක් වෙනවා නම් හෝ වද හිංසනයට ලක් වෙනවා නම් ආණ්ඩුවක් කියන්න ඕන වගේ ප්‍රකාශ ඒ දවස්වල මේ වගේ දේවල් සිද්ධ වෙනකොට ඔබට මතකද මන් දන්නේ මහර බන්ධනාගාරය වැලිකඩ බන්ධනාගාරය වගේ ඒ ස්ථානවල මෙවැනි අර්බුද සිද්ධ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම අනුර කුමාර් දිසානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම දැඩි ഘോഷා
0: නැගුවා. ඔව් ඒ ආසන අංක 17 හිටපු අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරන ඒ වීඩියෝ අපි බලනවා. ඒ පුටු හිටිය අනුර කුමාර දිසානායක හරි මේ මේ හොඳ රැඩිකල් පුද්ගලෙක්. නමුත් බලය ගත්තට පස්සේ ඔහුගේ ප්‍රකාශන එහෙම් පිටිම උඩට මාරු වෙනවා. නමුත් ඇත්ත රජීව් සිංහ ඔය වගේ බාර ගන්න ඕනේ. ඔව් ඒ දාකියෙ කතරත් බලංගු අපි කියන්නේ ඒකේ ඉදිරියෙන් බාර ගන්න ඕනේ. මොකද රජී ආරක්ෂයට තේ ඉන්න මිනිස්සෙක් ඝාතනය වෙන්න හෝ පහර දීමට සිද්ධ වෙන්න බෑ. නමුත් මේ වගේ අස්සේ මේ ඉරේ ඉඳලා ආපු මිනිස්සු එළිය කියන කතා ටික මේ සමාජ ජාලවල ප්‍රසිද්ධියේ ලියන ඒවා ටික බැලුවට පස්සේ ඒක කොයිතරම් නේජ්ජ සහගත තැනක්ද කියන එක. කියන්නේ හිරකරුවෝද මිනිස්සුයෝ කියලා ලොකුවට බෝඩ් ගහගෙන හිටියට ඒක කොයිතරම් විදිහට මිනිස්සු අපහසුතාවයට පත් වෙන තැනක්ද කියන එක. ඒ කියන්නේ බැරදි කරේකට උසාවින් දෙන නිල දඬුවමට අමතරව තවත් දැඩි දඬුවම් ප්‍රමාණයක් ලැබෙන තැනකට බාට පත් වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒ තත්ත්වයන් වෙනස් කරගන්න ඕනි. ඒ තත්ත්වය වෙනස් කර ගැනීමේදී අර අපි කිව්ව මේ මේ මූලික කාරණා ටික ඔය අදි මේ මේ මේ විරුද්ධාර්ථිකත්වයෙන් ගෙනාවු මිනිස්සුගේ මනස විරුද්ධ වෙච්ච එක ඕවා තියෙනවා. ඉතින් ඕවා හරි අමාරුයි මේ වෙනස් කරන්න. මොකද දැන් ඒ වගේ ඔය අපිට මේ මොනවාද මේ මොකද්ද දේවල් අතරින්න කියලා අපිට සමානලට දේශනා කරන ආගමික නායකයෝ එක එක ආගම් වල ඉන්න මිනිස්සුත් වැඩි හරියක්ම කරන්නේ පුළුවන් තරම් දේවල් රැස් කරගන්න එක. ඒවා දේවල් රැස් කරගෙන තමයි අනිත්තර දේවල් අතාරින්නේ කියලා කියන්නේ. මොකද මේ අපේ අපේ ජීවිත සෑහළු කරගෙන ඉන්නේ. අපි මේ හොඳ සෑහළුවෙන් ජීවත් වෙන්නේ. මොකද අපිට ඒවා අතාරීමේ හැකියාව දේශපාලන වශයෙන් ලැබිලා තියෙනවා. අපි අපි කවදාවත් භෞතික සම්පත් වලින් අපේ ජීවිත මේ මේ ලොකුවට පෙන්වන්න යන්නේ. අපි අපි අපි මිනිස්සුත් එක තමයි පෙන්වන්නේ. ඔය තත්ත්වයට සමාජ මතය වෙනස් කරන එකත් මේ ආණ්ඩුවේ වගකීමක්. කියන්නේ ක්ලීන් ශ්‍රී ලංකා කියන ප්‍රොජෙක්ට් එක ඇස්සේ තියෙන එකක්ද යන්නේ මේ ආකල්ප වෙනස් කරන එක. ඉතින් ඒක ටිකක් ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඒ කාලයක් යන ප්‍රොජෙක්ට් එකයි. ඉතින් ඔය හරි මේ මේ වේසියෙන් කරන්නත් බෑ කියන තරම්. නමුත් ඉතින් රටේ රූපවාහිනී නාලිකා දෙකක් රජය සතුව තියෙනවා. ඒ ඒව හරහා ජනතාව දැනුවත් කරන්න පුළුවනි. වැඩසටහන් කරන්න පුළුවන්. පාසල් ළමයිගෙන් ඒක පටන් ගන්න පුළුවන්. එක ජෙනරේෂන් එකකින් එහා පැත්තට මේක හදා ගන්න පුළුවන්. එහෙම වැඩපිළිවෙළ තියෙනවා නම් මේක ක්‍රමක්‍රමයෙන් අඩු කරගන්න පුළුවන්. එහෙම නැතුව මේ මේ විදිහට ගිහිල්ලා මේ සංඛ්‍යාලේඛන පෙන්නන්න ගමේ ඉන්න කොල්ල කෙල්ලෝ ටික මේ බෝක්කොල්ල ඉන්න හන්දර කතා කරමින් ළමයි ටික අරන් ගිහින් හිරේ කූඩුවේ දාගන්න එකයි. අර අම්මලා සමහර කියන කතා බැලුවාම ඉතින් ඒ අම්මලා ඒ වේදනාවනේ පිට කරන්නේ නේද? ඒකුල ඒක මොකක් හරි ඇත්තක් තියෙනවා. ඇත්තක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට හරි විකල්පයක් උත්තරයක් හොයන්න ඕනේ. ඒ හොයාගන්න එක තමයි ඊළඟට මේ කේද වචකයන් නොවෙන්න කරන්න තියෙන හොඳම වැඩේ.
1: බන්ධනාගාර අර්බුදයත් එක්කම තවත් ප්‍රශ්නයක් පහුගිය සතියේදී ලංකාවේ මාධ්‍ය උණුසුම් කරන්නට සමත් වුණා. ඒ තමයි විනිසුරු වරුවන්ගේ විශ්‍රාම ගැනීමේ වයස දික් කිරීම කියන එක. ඒක කැබිනට්ටුවෙත් අනුමැතියක් ලැබුණාය කියලා තමයි ආරංචි වෙන්නේ. නමුත් ඒකට නීතිඥ මණ්ඩලය ශ්‍රී ලංකාවේ නීතිඥ සභාව එකහෙලාම විරුද්ධත්වය පළ කරලා තිබුණා. අද වෙනකොට මම දැක්කා ත්‍රෛනිකායික මහානායක ස්වාමින් වහන්සේලාත් උන්වහන්සේලාගේ අකමැත්ත මේ වෙනුවෙන් ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් අනුර කුමාර් දිසානායක ජනාධිපති සහෝදරයා මේක කවුරු අකමැති වුණත් කරන තැනක ඉන්නවා කියලා තමයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ. නමුත් මේනකොට තරමක් ඔහුට හිතන්නට යමක් මේ පාර්ශවයන් දෙකෙන්ම එල්ල වෙලා තියෙන නිසා මෙහි තත්ත්වය මොන වගේ වෙයිද?
0: මෙහෙමයි, කවුරු හරි කෙනෙක් ජනාධිපතිවරයාව අපහසුතාවයට පත් කරන ජනාධිපතිවරයා තඩි ලණුවක් කවලා තියෙනවා. ඒතකොට ජනාධිපතිවරයා බුද්ධිමත් වෙන්න ඕනි තමන්ට ලණුව කන එක කවුද කියලා තේරුම් ගන්න. කවුද මේ උපදේශයක් දෙන්නේ මේ වගේ තක්කඩි ඒකාධිපති වැඩක් කරන්න? රටවත් මේකට විරුද්ධයි, විපක්ෂයත් විරුද්ධයි, පක්ෂය ඇතුලේ කට්ටියත් විරුද්ධයි. එතකොට දැන් මහානායක හමුදුරුව විරුද්ධ වෙනා කියලා මම දැක්ක මට ඒක අදාළම නැහැ. මොකද ඒගොල්ලන්ට මේ රටේ පාලනයට එහෙම ප්‍රධාන අවශ්‍යතාවයක් නැහැ. ඒ වුණාට
1: දැන් එතකොට මේ කාදිනල් උන්නාන්සේ යම් කිසි විදිහකට දැම්මත් කමක් නැද්ද?
0: මේක රාජ්‍යයෙන් විරුද්ධ වෙන්න ඕන කියන එක අපේ දේශපාලන අපි වාමන්ත්‍රීය පරිකල්පන අපි විශ්වාස කරන්නේ ආගම සහ රාජ්‍යයෙන් විරුද්ධ වෙන්න ඕනේ. ඒගොල්ලන්ට මේ රාජ්‍ය පාලනයක නිගහන අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලන්ට තියෙන මේ මිනිසුන්ගේ මේ මේ මොකක් හරි ඔය ඒගොල්ලෝ මේ ප්‍රාර්ථනා කරන මේ මේ විඤ්ඤාණවාදී දේවල් එක්ක මිනිස්සු යහමකට පත් කරන එක මේ දේශපාලනය කරන එක නෙමෙයි සාමාන්‍ය පල්ලිය නම් ඒකට සාමාන්‍ය පල්ලියේ කට්ටිය දේශපාලනය කරන්නෙම නැහැ වගේ එකක් තියෙනවා දැන් ඒගොල්ලොත් මේකට හේතු වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ වැඩේ පොලිටිකල් කරන වැඩේ නෙමෙයි පොලිටිකල් කරන ඕන ඒගොල්ලෝ ඒ වැඩේ අතහැරලා පාර්ලිමේන්තුවට එන්න ඕනේ එහෙම නැත්නම් දේශපාලන පක්ෂෙට බැලු වැඩ කරන්න ඕනේ ඒගොල්ලන්ට තියෙන වෙන කතන්දර මිනිස්සුන්ගේ අධ්‍යාත්මය දියුණු කරන එක නේද ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙන වෙන වැඩක් ඒගොල්ලන්ට මේක ගාව ගන්න එක මට වෙන විරුද්ධත්වයක් තියෙනවා ඒක ඒක ඒක ඒක අවශ්‍ය නැහැ මං කියන්නේ ඒක අගම කියන පොලිටික් කාරණාවක් ඒක රාජ්‍යත් එක්ක සම්බන්ධ වෙන්නේ කිසිම අවශ්‍යතාවයක් නැහැ ඉතින් මං දන්නේ ඒක ගැන මට ඇත්ත ලොකු කියවීම නැහැ නමුත් සාමාන්‍යයෙන් දේශපාලනයේදී මේ ගැන අපිට තියෙන මතය තමයි මේක කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි මේ කරනවා නම් පොදුවේ තවත් තෝරාගත් වෘත්තීන් තියෙනවා ලංකාවේ එක්ස්පීරියන්ස් එක වුණා තව කාලයක් වැඩ කරන්න පුළුවන් මිනිස්සුත් එක්ක ඒක යම්කිසි ක්‍රියාවලියකට අනුව ක්‍රියා මේ ක්‍රමවේදයකට අනුව විවස්ථා සංශෝධනෙකුත් එක්ක පොදුවේ විධායක ජනාධිපති ක්‍රමය හෝසි කිරීම දක්වා වූ විවස්ථා සංශෝධනෙකුත් එක්ක මේ වැඩේ කරලා දාන එක තමයි තියෙන වඩා සුදුසුම දේ. ඒක කරන්නේ නැතුව මේ කෑලි කෑලි අල්ලගෙන කරන්න ගියාට පස්සේ ආයතනයක් ගෝඨාභය රාජපක්ෂලා මහින්ද රාජපක්ෂලා චන්ද්‍රිකා කුමාරතුංගල ඒගොල්ලෝ කරපු මේ ජයර් ජවදලා කරපු වැඩේ මොන මේ කරන්නේ නැද්ද? එහෙම කරන්න නෙමෙයි මේ ආණ්ඩුව ජනතාව පත් කරගත්තේ නේද? ඉතින් ඒක නිසා අනුකුමාර දිසානායක මට හිතෙන්නේ පෞද්ගලිකව අනුකුමාර දිසානායක ජනාධිපතිවරයාට කවුරුත් තඩි ලණුවක් කවලා තියෙනවා. ඒ ලණුව ගිලමින් ඉන්නවා. ඉතින් ඒ කියන්නේ ඉතින් කියන්න පුළුවන් හැම channel එකක් කරාම මම හිතන්නේ උඩ සම්නිවේදන එලා තියෙනවා. ਉਹ මුරණ්ඩු සහ උද්දච්ච තීරණයක් ගත්තොත් මේක පරාජයක් කියලා හිතලා ඔහු ඒක ඔහුගේ පරාජයක් කියලා හිතලා මේක මේ තමන්ද දින ඔලුගෙඩි 159 හරහා ක්‍රියාත්මක කරන්න ගියොත් එම ඒකෙදි රටත් පරාජය වෙනවා ඔහුත් පරාජය වෙනවා මොකද අපි ගොඩක් වෙලාවට පැතුම් අපි හිතනවා මිනිස්සු ඇවිස්සෙන්නේ ආර්ථික ප්‍රශ්න බඩගින්න නිසා කියලා. නමුත් නෑ ඇත්තට මිනිස්සු ලෝකෙ ඇවිස්සෙන ගොඩක් වෙලාවල් තියෙන්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් ඇවිස්සෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කියන එකේ. ප්‍රජාතන්ත්‍රවාදී කියන එක ඇහිරෙන මිනිස්සු පටන් ගන්නවා ඊට බයි. නම් මේක ගැන මම කියලා අඬර දන්නවා අපිට වැඩි හොඳට.
1: හොඳයි ඔබ මේ අපි මීට කලින් වැඩසටහන් ගන්නවකදීම කතා කරපු කාරණාවක් තමයි මේ රටේ පාලන බලය මෙහෙමන තැන්වල එහෙම නැත්නම් නිලධාරි පැලැන්තියේ මේ වයසක අයට එහෙම නැත්නම් ජේෂ්ඨ පුරවැසියන්ට මේ තනතුරු තානාන්තර දෙන එක සහ වක්කීම් දෙන එක හොඳද නැද්ද කියන කාරණාව. ඒකට හේතුව තමයි මෙවර මේ මාලිමාව ජයග්‍රහණය කරපු මේ ඡන්දවල ප්‍රධානතම මාතෘකාවක් බාලටපත් වෙලා තිබුණේ වයසක අයව මේ තනතුරු වලින් අයින් කරන්න ඕනේ කියලා. මට මතකයි ප්‍රසිද්ධ කලාකරුවන් දෙදෙනෙකු පවා ප්‍රකාශ කරලා තිබුණා අපේ ගෙවල් වල යතුරුවත් මේ වගේ වයසවල අයට දීලා යන්නේ නැහැයි කියලා. නමුත් අපි ලෝක දේශපාලනේ දිහා බැලුවාම බොහෝ වයසක අය තලතුණා වෙච්ච අය එහෙම නැත්නම් මුහුකුරා ගිය අය තීන්දුව తీරන ගන්න තැන්වල ඉන්නවා. මේක ලංකාව තමයි කිව්වේ දැන් මෙහෙම ඕනේ නැහැ අපිට දැන් මේ අලුත්ම තරුණ પરම්පරාවකට මේ කාරණාව දෙන්න ඕනේ කියලා. නමුත් එහෙම කියපු අය අධිකරණයට ආවහම කියනවා නෑ විනිසුරු වරුන්ගේ වයස දික් කරන්න ඕනේ කියලා. එතකොට හරි අපුරු කතාවක් ආණ්ඩු පැත්තේ ඇමතිවරයෙක් කියලා තියෙනවා කණි ඒ තමයි අපේ රටේ ආයු අපේක්ෂාව වැඩි වෙලා තියෙනවා ඒ නිසා දැන් වයසට ගියට කමක් නැහැ වගේ කතාවක්. මොකක්ද මේ පරස්පරේ?
0: මෙහෙමයි දැන් ජාතික ජනබලයේ වේදිකාවට මෙලෝ උගත්කමක් නැති මොකක් හරි ටෙලිඩා මයික් දෙකක තුනකට කපාපු නළුවෙක් හරි නිලියෙක් හරි මයික්‍රොෆෝන් එකක් අතර දුන්නට පස්සේ තමන්ගේ පිටිපස්සෙන් ඉඳගෙන ඉන්න ට්‍රිලියන් සිල සහෝදරය ගැන වයස ගැනවත් හිතන්නේ නැතුව මෝඩ ප්‍රකාශ කරනවා. ඒ වගේ ඉතාමත්ම මෝඩ නූගත් මිනිස්සෙක් මම හිතන්නේ කාන්තාවක් කරපු පුට්ටු දෙකේ කතාවක් තමයි ඔය වයසක මිනිස්සුන්ට යතුරු දෙන්න බෑ කියන එක. නමුත් අපි අත්දැකීමෙන් දන්න දෙයක් තියෙනවා මේ අලුත් ජෙනරේෂන් එක ලෝක පිළිගත්ත දෙයක් තමයි IQ knowledge එකම 10%ක් අඩුයි මේ අලුත් ජෙනරේෂන් එකේ. ඉතින් ඒගොල්ලෝ වැඩ කරන විදිය ගැන අපි ඕන තරම් කතා කරලා තියෙනවා. මේ ජෙනරේෂන් එක මේ තව ටික කාලයක් මං හිතන්නේ මේ ජෙනරේෂන් පස්සේ ජෙනරේෂන් එක තමයි ආයිත් ලෝකේ යථාර්ථත්වයට ගේන්නේ කියලා මට නිකන් පෞද්ගලික හැඟීමකුත් තියෙනවා. මොකද ඒ තරමට දැන් මේ ඕස්ට්‍රේලියාව බැලුවත් මම හිතුවා ඔයත් දන්නවා මාත් දන්නවා අද අපි තරුණයෙක් වැඩට ගත්ත තරුණියක් වැඩට ගත්ත තේම ඒගොල්ලෝ කොහොමද හැසිරෙන්නේ ඒගොල්ලන්ගේ කැපවීම කොහොද වගවීම කොහොමද කියලා රස්සාවට. ඉතින් ඒ නිසා මේ ආයු කාලය පිළිබඳ අමතිවරයාගේ ප්‍රශ්නේ නෙමෙයි මං හිතන්නේ අපි අර ආණ්ඩුවේ ජාතික ජනබලවේගයේ මයික් එකක් ඉස්සරහා පිට කියපු මෝඩ ප්‍රකාශයක් අල්ලගෙන කියලා වැඩක් නැහැ. මොකද එක්ස්පීරියන්ස් එක තමන්ගේ සෞඛ්‍ය සම්පන්න නම් තමන්ට බුද්ධිය මොලේ වැඩ කරනවා නම් මානසිකත්වය හොඳ නම් ජයජයවදන වගේ අය වෛරස ගිල තමයි ජනාධිපති වුණේ. එතකොට රනිල් වික්‍රමසිංහත් එහෙම තමයි. ඉතින් ඒකෙන් මම ඒ ඊට අමතරව තවත් සොයා ගැනීම කරපු ද ගාන්දිලාමත් නිදාසන්න පටන් ගන්නේ වයසට කියලා තමයි ඒගොල්ලෝ තරුණ කාලේ සවුත් අප්‍රිකා පැත්තේ කරේ කරගිටියේ. ඒ නිසා මෙහෙම එහෙක කියන්න මේක හරි මෝඩ මෝඩ මෝඩ ප්‍රකාශය. මම නම් ඒ ප්‍රකාශය කරපු මේ මේ ඒ මෝඩකම ගැන මට තියෙන නිකන් සමච්චලට හිනා වෙන ආරෙන වෙන කියන්න දෙයක් නැහැ. මොකද ඒ බුද්ධිමත් කෙනෙක් නෙමෙයි ඒක කිව්වේ. ඒක මයික් එකක් දැක්කා මයික්‍රෝ ප්‍රකාශ කරා. ඒක අපි ඒක කතා කරේ නැත්නම් තරම් අපි එහෙම එතෙන්ට වැටෙන්න ඕනේ නැහැ කියන එක මගේ අදහස. නමුත් එක්ස්පීරියන්ස් කියන එක හරි වැදගත්. වැඩ කරන්න පුළුවන් නම් වැඩ කරන්න දෙන්න ඕනේ. ඒක තමන්ගේ පෞද්ගලික අයිතියක් විශ්‍රාමයක්. තමන්ට හිතනවා නම් මම ඇති වැඩ කරා දැන් මම විශ්‍රාම සුවයෙන් යන්න ඕනේ කියලා. ඒක ඕකේ පෞද්ගලික අයිතියක්. නමුත් කෙනෙකුට වැඩ කරන්න හැකියාව තියෙනවා නම් ඒ එක්ස්පීරියන්ස් එක ලබා ගන්න එක ඒක හොඳයි. මේ රිලේක පොඩ්ඩක් ඇදගෙන යන්න ඕනේ පැතුමට. මට පෞද්ගලික හේතුවත් මොකද ලංකාවේ අතිවිශාල ප්‍රමාණයක් උගත් බුද්ධිමත්තු රටෙන් ගියා. මං කියන ඕස්ට්‍රේලියාවට අඩුවෙන් ඇහිලා එන්නේ නැති මේ අපේ ඇහිලා ඉන්න කට්ටිය දිහා බැලුවාම නමුත් බුද්ධි කල්නේ හරහා වෙනත් රටවල් වලට අතිවිශාල ප්‍රමාණයක් ගිහිල්ලා තියෙන නිසා මේ ලංකාවේ හිටසක් තියෙනවා. විශේෂයෙන්ම වෛද්‍යවරුන්ගේ වේවා සමහර ආක්ෂණික ශිල්පීන්ගේ වේවා. ඉතින් එහෙම යම් කිසි බුද්ධි කල්නයක් ලංකාවෙන් වෙලා තියෙනවා. ඔහුගේ දවස වෙච්ච සිද්ධීත් එක්ක විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ওই ටැක්ස් එක ගැහුවට පස්සේ ගියා ආණ්ඩුවෙන් එහෙම රස්සවල් දමන දාල ගියා. එතකොට මෙතන ගැප් එකක් තියෙනවා. ඒ ගැප් එක තියෙන නිසා දැනට ඉතුරුලා ඉන්න මිනිස්සු එක කොහොම හරි පරිස්සම් කරගෙන රට දියුණු කරන්න වැඩ ගන්න එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක කෙරෙන්න ඕන දෙයක්. නමුත් මේක තනි පුද්ගලෙක් ඉලක්ක කරගෙන දැන් ඒක හරහා වෙන කතන්දරයක් දාගෙන මේක මේ වහ පුරවපු අයිසින් කේක් එකක් ගේන්න හදන. මේක තමයි අපි ගේන්න එපා කියන්නේ. අපි ගේන්න කියන්නේ පොදුවේ තෝරාගත්ත විෂය ශේෂ්ඨයකට වැඩ කිරීම අවස්ථාව ලබා දෙන්න කියන එක. ඉතින් ඒක මේ නොවැම්බර් මාසේ පහ වෙනකම් පොඩ්ඩක් අල්ලන් ඉඳලා කරන්න පුළුවන් අවංකවම ආණ්ඩුවට දින සූරසේනව කල්දීමේ යෝජනාවක් අද අසන්න නෙමෙයි නම් වැඩි කාලයක් නැහැ. මාස දෙක තුනක් පොඩ්ඩක් අල්ලන් ගිහිල්ලා ওই යෝජනාව ගේන්න. ඒක කරන්න අපි ආණ්ඩුවට අපි ඔක්කොම පුළුවන් නම් නොවැම්බර් මාසෙන් පස්සේ වැඩි කරන්න කියලා. ඉතින් එතනින් තමයි ඔය ප්‍රශ්නේ සැකේ මතු වෙන්නේ. ඉතින් ඕක හරහා තන්තිකාට වෙච්ච වැඩේ අපිට ඕන තරම් ওই සරත්න සිල්ලගේ හැසිරීම සම්බන්ධයෙන් තියෙනවා. ඉතින් ඒ වගේ ඕනතර උදාහරණ තියෙනවා කියන්න. මේ ඔය සමහර පුද්ගලයන් පත යැපෙන්නත් හොඳ නැහැ. ඊළඟ තමයි මේක ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ජනාධිපතිවරයා හැකියාවක් තියෙන්න ඕනේ මේ තනතුර වේකන උනාට පස්සේ ඊළඟට පත් වෙන පුද්ගලයා මොකා වුණත් ඒ මිනිහගෙන් මේ රටේ නීති රණ වැඩ කරව ගන්න. ඒකට තමයි ජනාධිපති බලතල තියෙන්නේ. ඒ වැඩේ කරගන්න බැරි කමක් තියෙනවා නම් ඒකේ ඔහුගේ නොහැකියාවක්. කියන්නේ මම දැනගන්න ඕනේ තමන්ගේ ඊළඟ අනුප්‍රාප්තිකයා විශ්‍රාම ගියට පස්සේ අනුප්‍රාප්තිකයා ලවා ඒ වැඩේ කරෝ ගන්න. ඒ කරෝ ගන්න එක තමයි හැකියාව කියන්නේ. ඉතින් ඒ හැකියාව නැති කමද කියලාත් මට හිතනවා මේ මේ මේ මේ එක මිනිස්සෙක්ව තියාගන්න හදන්නේ කියන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් නොහැකියාවද කියන එක.
1: ඔබ කියන්නේ මේ අග්‍රාණ්ඩුකාරව සමාන අගවිනිසුරුවරයා පිළිබඳවද?
0: අනිවාර්යයෙන්ම දැන් ඒ පුද්ගලයා ඉලක්ක කරගත්ත කන්නේ තියෙන එකනේ මේ කඩිමුඩියනේ අපි කියන්නේ
1: යන්න. දැන් කණි මෙතන පොඩි ගැටලුවක් තියෙනවානේ. දැන් අගවිනිසුරුවරයා ස්වාධීනයිනේ. එතකොට ජනාධිපතිවරයාට හැකියාවක් නැහැනේ ඔහු ලවා වැඩ ටික කරවා ගන්න. දැන් ඔබ කියන විදිහට මොකද ජනාධිපති කියන්නේ වෙනම තැනක් අපි විශ්වාස කරනවා අධිකරණය ස්වාධීනයි කියලා.
0: දැන් මේමනේ වෙලා තියෙන්නේ දැන් අධිකරණය ස්වාධීනයි කියන එක මට කියාගන්න දිව ගොළු වෙනවා ටිරානලස්ගේම නම මතක් වෙනකොට. හරිද? ඒක මට එහෙම ප්‍රශ්නයක් සමහරලාට මතු වෙනවා. මේ මේ මේක තියෙන මොකක් හරි සමහර ගැටලු සහගත තැන් පිළිබඳ අපිට ප්‍රශ්න කිහිපයක් මතු වෙලා තියෙනවානේ. ඒ කියන්නේ මේවා තෝරාගත්ත අයට විතරද මේ ක්‍රියාවලියන් යන්නේ කියන එක ගැන එම් ප්‍රශ්න කියනවා. මොකද සමහර ඒවා ගැන ක්‍රියාත්මක වෙන ආකාරය සම්බන්ධයෙන් රටේ ජනතාවගේ යම් කිසි දෙයකින් සැක සංකාවල් තියෙනවා. නමුත් අපි හැම වෙලේම අපේ ප්‍රශ්න අපිට තියෙන දැනේ තමයි අපිට ගරු අධිකරණයක් විසින් යම් කිසි තීන්දුවක් දුන්නට පස්සේ ඒකට ගරු කරන්න ඕනේ. ඒකනේ විදිය. ඒ නිසා අපිට අධිකරණයක් විවේචනය කරන්න බෑ. ඒ දෙන තීන්දුව විවේචනය කරන්න බෑ. නමුත් දේශපාලනයේ කියවීමක් තියෙනවා නීතිය අනුව පාලකයාගේ කැමැත්ත කියලා. ඒක දේශපාලනයේ අපි හදාරන දෙයක්. ඉතින් එහෙම එහෙම එහෙම තත්ත්වයක් තියෙනවා. අන්න ඒක නිසා ගොඩක් වෙලාට ඔය ඇඟිලි ගහනවා තත්පර ගහනවාද කියන එක ගැනට වැඩි කතන්දරේ තියෙන්නේ. මේ ක්‍රියාවලිය යන්න දුන්නා නම් ඉවරයි. මේ ක්‍රියාවලිය යන්න දුන්නා නම් මේ අන විදියට ක්‍රියාවලිය යන්න දුන්නා නම් ඒ ප්‍රශ්නේ ඉවරයි. එතකොට ඒ ප්‍රශ්නට මේ විපක්ෂයට එකතු වෙන්නවත් හාමුදුරුවෝ කියලා එක ප්‍රශ්න කතා කරනවා අවශ්‍යතාවයක් නැහැ. මේ හදිසියේ කලබලයේ නැතුව ඒක තනි පුද්ගලික ඉලක්ක කරගත්ත නොකත් එකානම් තියෙන්නේ නොවැම්බර් මාසේ පහ වෙනවා වැඩේ කියන්නේ.
1: හොඳයි අපි පහුගිය සතියේ තවත් සුවිශේෂී කාරණාවක් වෙත ඔබේ අවධානය යොමු කරමින් ඔබට සමුදෙන්ට සූදානම් වෙන්නේ ඒ තමයි පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිවරයා සහ හේමසිරි ෆර්නෑන්ඩෝ හිටපු ආරක්ෂක ලේකම්වරයාව හිර බාරයට පත් කරනවා ඒ විතරක් නෙවෙයි ඔවුන්ට මරණීය දඬනය නියම කරනවා අපේ රටේ මරණීය දඬන නියම කරාට එල්ලා මැරීමක් සිද්ධ වෙන්නේ නැති නිසා බොහෝ වේලාවට ජීවිතාන්තය දක්වාම සිර දඬුවමක් විඳින්නට සිද්ධ වෙන විදිහක් තමයි තිබෙන්නේ. දැන් මේ කාරණාවත් එක්ක බොහෝ අය කතාබහ කරන්නට පටන් ගත්තා කොළඹට කිරි අපට කැකිරි වගේ දේවල් ඒ කියන්නේ මේ තව දෙන්නෙක් විතර අල්ලගෙන තිබෙන්නේ ඇයි අනිත් අය කොහොමද ඒ අය නිදැල්ලේ ඉන්නේ වගේ කාරණා. ඔබ ඇතුළු කණ්ඩායම කොහොමද මේ අධිකරණ තීන්දුව කියවා ගන්නේ සහ මීට එහා වෙත තියෙන වටා පිටාව ගැන කොහොමද අපිට තේරුම් කරගන්න පුළුවන්?
0: මෙහෙමයි දැන් අධිකරණය විසින් දෙයලා තියෙන තීන්දුව අපි ඒක දරු කරන්න ඕනේ නේ අපිට කියන්නේ අපිට අධිකරණය දුන්න තීන්දුව ගැන මාධ්‍යෙන් කතා කරන්න පුළුවන්. නමුත් ඒක විවේචනය කිරීම අපේ මාධ්‍ය මේ ethics වලට එක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපි අධිකරණය දුන්න තීන්දුව සම්බන්ධයෙන් ඒකට ගරු කරනවා සහ ඒ අධිකරණයේ චූදිවෙන් වෙච්ච අයට පුළුවනි ඊළඟට අපිල් එකක් දාලා බෙදුණු තීන්දුවක් ඒගොල්ලන්ට එකකින් යම් කිසි දෙකින් සාහනයක් ලබා ගන්න හැකියාවක් තියෙනවාද කියලා බලන්න පුළුවන්. නමුත් අර ඔබ කියන ප්‍රශ්නය සමහර තවත් මේක වටේ පිරිසක් ඉන්නවාද කියන එක. මෙන්න මේක ලොකු ප්‍රශ්නයක් පැතුම් ඇත්ත වශයෙන්ම කියනවා. මේ ක්‍රියාදාමයේ ඇතුලේ නම් කියෙවෙච්ච සහ මේකට සම්බන්ධ වෙච්ච තවත් පිරිස් ඉන්නවා නම් ඒ අයටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට ඒ අයට එක නීතියකුයි තවත් අයට තවත් නීතියකුයි ක්‍රියාත්මක වෙන්න බෑ. ඒ වගකීම් දරපු එක එක නිලතල වල හිටපු මිනිස්සු හැම කෙනෙකුටම ඒ හැම කෙනෙකුටම එකම ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි අපේ යෝජනාව. අපි හිතනවා ආණ්ඩුව ඒ විදිහට කරයි කියලා. ඒක ජනාධිපතිවරයාද ආරක්ෂක අමාත්‍යවරයාද ආරකදම කද අගමැතිවරද දාල නැහැ. මේ ප්‍රශ්නේදී වගකීම පැහැරිය හැරිය හැම කෙනෙකුට එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. ඉතා විශාල ප්‍රමාණයකට මේක සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ අය සමානව අනිත් අයට ලැබෙන හා සමානව මේ අපි දඩුවමකට යටත් වෙන්න ඕනේ නීතිය මගින් ඒ නඩුව අහලා වැඩිකාරය වුණොත්. ඒක තමයි தත්ත්වය තියෙන්නේ. ඉතින් ඊළඟ තමයි රජයේ සේවකයෝ. රජයේ සේවකයන් ප්‍රසිද්ධ වෙනවා මීට ඉස්සරහට රජයකට වැඩ කරද්දී අනපනත් 90 විතරක් වැඩ කරා. Tamante hitu mate වැඩ කරන්නේ නැතුව දේශපාලඥයන්ගේ ඉල්ලීම් වලට සහොහුන්ව සන්තෝෂ කිරීමේ ආකාරයෙන් වැඩ නොකර අපි කියන්නේ ඩිග්නිටියක් තියාගෙන එහෙම නිලධාරීන් ඕන තරම් ඉන්නවා. ඕන තරම් පොලිසිය, හමුදාවේ, උසාවියවල, අධිකරණ ශේෂ්ඨවල, දොස්තරවරු අරමුණු ඉන්නවා. ඒගොල්ල කිසි කෙනෙක් දේශපාලනික සත පහකට ගණන් ගන්නෑ. ඒගොල්ල ඒගොල්ලගේ ආත්ම ගෞරවය තියාගෙන තමන්ගේ රාජකාරිය කරනවා, වැටුප ගන්නවා, හොරකම් කරන්නෙත් නෑ, වරපසල් ලබන්නෙත් නෑ. ඉතා විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ එහෙම ඉතාමත්ම හොඳ ඩිග්නිටියක් තියාගෙන ආත්ම ගෞරවය තියාගෙන වැඩ කරන රාජසේවකින් මම කියන්නේ අන්න ඒ කලයට රාජසේවය දියුණු වෙන්න ඕනේ. එහෙම වුණාට පස්සේ ඇමතිවරයා යමක් කිව්වට පස්සේ නෑ අපි මේක කරන්නේ නෑ. අරුපටි බලාගෙන ප්‍රොමෝෂන් බලාගෙන අපි වැඩ කරන්නේ නැහැ කියන ආදර්ශය මේනකොට දැන් ඉන්න රාජ්‍ය සේවයේ ආරක්ෂක විශේෂම ආරක්ෂකංශයේ ඉන්න අය ඒක ඒගොල්ලෝ දැනගන්න ඕනේ. එක එකනා කියන විදිහට අපි පිළිපදින්නේ නෑ. අපි වැඩ කරන්නේ අපේ දින නීති රාමුව අනුවයි කියන එක ගැන. ඒක ඉතින් ඒක ලොකු ආදර්ශයක් ඒගොල්ලන්ට. ඒගොල්ලෝ දැනගන්න ඕනේ. ඒගොල්ලෝ ජනතාවගේ සේවකයෝ, ජනතාවගේ වැටුප් ලබන අය, ජනතාවට සේව කරමින් තමන්ගේ රස්සාව කරලා ගෙදර යන්න එක එක දේශපාලනඥයන් අනවලට යටත් නොබී ඒගොල්ලන්ව සතුටු කරන්න වැඩ නොකර. ඉතින් මම හිතන්නේ ඒකෙන් ලැබුණ හොඳම පාඩම තමයි මේ දඬුවම් කරලා ලැබෙන හොඳම පාඩම තමයි රජයේ සේවකයන් විශේෂම ආරක්ෂක හමුදාවල අය රස්සාවට ආන රස්සාව කරලා පඩි අරගෙන ගෙදර ගිහලා විශ්‍රාම ගිහලා තමන්ගේ දරුවොත් එක්ක ඉන්න මම දැක්ක අර මම හිතන්නේ පූජිතගේ හරි කාගේ හරි දඬුවම් දෙන්නලාගේ ඔහුගේ දියණියගේ දුක්බර මූණ අත්‍තර මේක දැක්කට පස්සේ අපිට හිතන හරි දුකක් අනේ මේ වගේ මේ තමන්ගේ දුවට මේක හැංගිනවනේ තමන්ගේ පියා මේ පෝරකට යනවා කියන එක පෝරකට යනවා කියන මරණ දඬ දුන්නම් කියන්නේ ඒ වේදනාව. ඒතරයි දරුවන්ට ඒ වේදනාව නොදෙන්න රාජ්‍ය සේවකයෝ දැනගන්න ඕනේ දේශපාලනඥයන් අනවලට වැඩ නොකර ඉන්න නීති අනුව වැඩ කරන්න. නීති අනුව තමන්ගේ ක්‍රියාව අස්සේ ඉන්න ඕනේ. එහෙම රාජ්‍ය සේවක අතිවිශාල ප්‍රමාණ ලංකාවේ ඉන්නවා. ඒ කැටගරි එකට ඒ තැනට අනිත් පැත්තෙ දෙන්න. කිසිම දේශපාලනඥය කියන කිසිම දෙයක් කරන්න එපා. ප්‍රොමෝෂන් ගන්න බලාගෙන එහෙම නැත්නම් වාහනයකට තනතුරකට වරප්‍රසාදයකට කිසිම දෙයක් කරන්න එපා. එහෙම කරාට පස්සේ අත්වෙන ඉරණම ගැන සමාජයේ පාඩමක් ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි මගේ නම් යෝජනාව.
1: පෙරඩුගාමි සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්න මහත්මයා මේ ළඟකදී හරි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරලා තිබෙනවා. අපි මේ පිළිබඳව ඔබේ අවධානය යොමු කරමු. ඔබට සමු දෙන්න කලින් අයමතතාවක්. ඔහු කියනවා අනුර කුමාර් දිසානායක මහත්මයාව මේ මොහොතේ තෝරාපත් කරගන්නට හිටපු ජනාධිපතිවරු සහ හිටපු ආණ්ඩු උත්සාහ කරා කියලා. ඒකට හේතුව තමයි ඔවුන්ට කරගන්නට නොහැකි වෙච්ච බොහෝ දේවල් අනුර කුමාර් දිසානායක මහතා සහයම කණ්ඩායම ලබා කරගන්නට ඔවුන්ට පුළුවන්කම තිබෙන නිසා. වෙනදා විරුද්ධ වෙච්ච කට්ටිය ලවාම ඒ විරුද්ධ වෙච්ච දේවල් ඒ විදිහටම හෝ ඊටත් වඩා හොඳින් කරගන්නට නම් මේ අයට බලය ලබා දෙන්න ඕනේ කියලා ඒ සට කපට දේශපාලනඥයෝ තීරණයක් අරගෙන අනුර කුමාර දිසානායක මහත්මයා ඒ සඳහා භාවිතා කරා කියලා එතුමා ප්‍රකාශයක් නිකුත් කරනවා. ඒ අදහස තිබෙන කොහොමද ඒ ප්‍රකාශය?
0: මෙමයි දැන් අපේ පන්තිවලත් ඔහොම තිබුණා කතන්දරයක්. හොඳ දඟම ළමයා මොනිටර් කරනවා. අපේ පන්තියේ සාමාන්‍ය පන්ති නායකයා කරද්දී අපේ සාමාන්‍යයෙන් කපටි ගුරුවරු කරන්නේ පන්තිය දඟම එකව ගෙනල්ලා පන්ති නායකයා කරනවා. ඊට පස්සේ මේ ආකාරයට දඟ කරන්න බෑ, මිනිහට වෙනවා පන්තිය මේ පාලනය කරගෙන ඉන්න. අන්න ඒ වගේ වැඩක් දැන් ඇත්තටම අපි දැක්කා. මේ දැන් තමයි කියන්නේ ප්‍රතුම් සමාජවාදී අධිෂ්ඨානයක්, සමාජවාදී පාලනයක් සඳහා ලංකාව වෙනස් කරන්න ඕන කියන මතයක 1965 වෙසක් දවසේ හදපු දේශපාලන ව්‍යාපාරය. ඒතකොට ඒකේ නායකයා තමයි අනුර කුමාර් දිසානායක. ඒතකොට අනුර කුමාර් දිසානායක නායකයා වුණාට පස්සේ සමාජවාදයේ පරමහතුරාවන අධිරාජ්‍යවාදයේ මේ මහදේවල වෙන ඇමරිකන් එම්බසියේ මහා කොමසාරිස්වරිය පළවත් කාර්යාලයට එනවා. ඒතකොට අපිට ප්‍රශ්නයක් මතුවෙනවා, ඇමරිකාවට තියෙන ඇම්ම මොකද්ද ලංකාවේ සමාජවාදය හදන්න කියලා. ඉතින් ඔතනින් තමයි ඔය දේශපාලනේ කියාව ගන්න ඕනේ. පළවත්ත කාර්යාලයට ඇමරිකන් එම්බසිය එනකොට අපි දන්නා මුදුනට CIA එක හෙන ගහලා කියලා. ඊට පස්සේ ජයසංකරල අරන් ගිහිල්ලා ඉන්දියානු සවාරි දීලා. එතකොට ඒ ක්‍රියාවලියත් එක්ක අදටතර හෙලි කරපු නැති ගිවිසුම් හතක් කියනවා, කවුරුත් නැති ගිවිසුම් හතක්. එතකොට ඒව ගැහුවට පස්සේ මොනවද වෙන්නේ? දැන් ඉන්දියාවත් එක්ක මේ මොනවද පාලං ගහන ඒවයි, ඉඩම් දෙන ඒවයි, හාබර් එක දෙන ඒවයි, අරම මෙයා වැඩ කටයුතු ගොඩාරියක් කරමින් පවතිනවා. එතකොට ඊළඟ තමයි රනිල් වික්‍රමසිංහ ඡන්දිල්ලීම. රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ දේශපාලනයේ කියන කියලා පැනපු මිනිස්සෙක්, කපටි මිනිස්සෙක්. ඒතකොට එයා පැහැදිලිවම දන්නවා, එයා අපි රනිල් වික්‍රමසිංහ ගැන කතා කරනවා, රනිල් වික්‍රමසිංහ කියන්නේ හරි අපූර්ව මිනිස්සෙක්. ඔහු හැම වෙලේම තීරණය කරන්නේ කොහොමද ඔහුගේ පන්තිය, ඔහුගේ ක්‍රමය කොහොමද වඩා හොඳින් ගෙනියන්නේ. අන්න ඒ මිනිස්සයට තමයි රනිල් වික්‍රමසිංහගේ සපෝට් එක දෙන්නේ. ඒක රනිල් වික්‍රමසිංහ බලයට එන්න ඕනේ කියන එකක් එතනදි නෑ. ඔව් කවුරු හරි කෙනෙක් පාවිච්චි කළා ඒ හරහෝගේ ක්‍රමය ගෙනිනවා. ඒක ඔහු ඉතා පැහැදිලිව ඔය 10 question එකේ මේ කියන ප්‍රශ්නවලින් සිරසේ මතවාදී වසන්තත් එක කියදී කියනවා, මම ආයි පාර්ලිමේන්තුවට යන්නේ මේ බෙස් මිනිස්ටර් ක්‍රමය ඒක අහෝසින රටේ. ඒක නිසා මට ඒක ඇති කරන්න අවශ්‍ය වෙනවා. ඒකයි මම පාර්ලිමේන්තුවට යන්නේ කියලා ඉතාමත් දේශපාලනික ප්‍රකාශයක් කරනවා. ඒ නිසා ඔබ කියන මතය, මගේ කුමාර් සහෝදර කියන මතය 100%ක් හරි. මොකද තමන් පරදිනවා කියලා තැන විපක්ෂයේ ඡන්ද කඩන්න, සුළුතර ජනාධිපතිත්වයට පත් කරන්න රනිල් වික්‍රමසිංහලා මේ ඡන්ද ඉල්ලන්නේ ඒක අස්සේ වෙන දේශපාලන අරමුණක් තියාගෙන. ඒ කියන්නේ ඔහුට කරගන්න බැරි වෙච්ච දේවල්. අපි ජයමිතික දත්ත ගැන බැලුවොත් එහෙම ඇතුම් ජනාධිපතිවරු 5 දිනකට කරගන්න බැරි වුණා. ඔය ජයමිතික දත්ත ගන්න වැඩේ ඒ වැඩේ ජනාධිපති 5 දිනකට කරගන්න බැරි වෙච්ච වැඩක්. මහින්දගේ කාලේ ඉඳලා ගෝඨාය මෛත්‍රිල රනිල් වික්‍රමසිංහලා කාටවත් කරගන්න බැරි වෙච්ච වැඩක්. දැන් අනුර කුමාර් දිසානායක හරි අපුටුල කරගෙන යනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇතුලේ ඒ සැකය 100%ක් සාධාරණයි. මේ කරන්න යන්නේ 1977 ජෝර්ජියා වර්ධනගේ විවෘතාර්ථිකයේ නිම කරගන්න බැරි වැඩ ටික අනුර කුමාර් දිසානායක ලවා නිම කර ගැනීම කියන කාරණාව. ඉතින් මං හිතන්නේ මං ඔක දේශපාලනිකයේ 2011 ඉඳන් ලියනවා. මගේ මතය තියෙන එතන තමයි. දැන් ඒක මම මේ ප්‍රකාශ කරන මතය අනුර කුමාර් දිසානායකත් එක්ක මගේ තියෙන මේ සංවාදය, එහෙම නැත්නම් මගේ තියෙන විවේචනය, ඔහු රනිල්ගේ පාරේ ගිහිල්ලා රනිල්ගේ ජේ.ආර්.ලගේ නිම කරලා ඉවර කරගන්න බැරිච්ච වැඩ ටික කළ දෙන මනුස්සයා කියන එක. ඉතින් ඒක දැන් ඇස්සිස්සලා අපිට ඔප්පු වෙනමින් පවතිනවා. ඉතින් ඒ නිසා කුමාර් ගුණරත්න සහෝදරය කියපු කතාව 100%ක් නෙමෙයි 500ක් නිවරදි. ධනේශ්වරට ඉවර කරගන්න බැරි වැඩ ටික මේ පාලකයා ලබා කරගැනීමේ උත්සාහයක යෙදෙනවා. ඉතින් අපේ උත්සාහය තියෙන්නේ වාමාංශික රටේ ඒක පරාජය කරන්න. ඒ පරාජය කිරීමේදී තමයි අපි විවේචන ගේන්නේ. ඉතින් අපි උත්සාහ කරනවා අපේ දේශපාලන ඇතුලේ මෙන්න මේ GR ගේ වැඩ පිළිවෙල පරාජය කිරීම කරලා අනුකම්පාවෙන් සනායක කොමාරි යහමකට ගන්න පුළුවන්ද කියන එක වටේට විවේචන තියෙන නමුත් අපි උත්සාහ කරන්නේ අනුකම්පාවෙන් සනායක කොමාරි යහමකට අරගෙන අර ජනතා විත්තිකරණයේ අපේක්ෂාවන් ඔවුන්ගේ මූල ධර්මයන් මත පාලනයක් ඉදිරියට ඉදිරි කරගන්න පුළුවන් වුණොත් අන්න ඒක අපි ලබන ජයග්‍රහණයක් රට ලබන ජයග්‍රහණයක් නමුත් පේන විදිහෙන් නම් එහෙම එකක් වෙන්නේ නැහැ IMF එකේ උගුල ඉහිර වෙනවා ඉන්දියාව අධිරාජ්‍යවාදයේ ඉහිර වෙනවා ඇමරිකාට අවශ්‍ය කරන යුද ගිවිසුම් හසිර වෙනවා. ඉතින් ඒ වගේ මේ ඒවත් එක බලන් ගියාට පස්සේ ඉතින් අපිට කියන්න තියෙන රට රබසරණයි කියලා තමයි මේ පාරින් ගියොත්. මේ පාරින් එළියට පැන්නොත් රට දියුණුව එක වළක්ව ගන්න කාටවත් බෑ. ඒ කියන්නේ 1977 ක්‍රමයෙන් රට එළියට අදලා ගත්තොත් ශ්‍රී ලංකාව ඉතාමත්ම සුන්දර වර්ධනවන්ත අනාගතයක් හිමි වෙනවා. නමුත් මේ පාරින් ගියොත් එහෙම අවුරුද්ද දෙකක් යනකොට මේක අර මොකද පොළවේ ගැහුවේ කඩන් වැටෙනවා. ඒක නිශ්චිතයි.
1: හොඳයි කණි එහෙමනම් බොහොම ස්තුති මේ රාත්‍රිය අපිත් එක්ක එකතු වුණාට ලබන සතියේ මැදිරියේදී හමු වෙන බලාපොරොත්තු වෙන ඔබට සමුදෙනවා අයබෝන්
0: අයබෝන් ලැබෙතු

වෙලාවරය 9යි විනාඩි 10යි අපි තව සුවල්ප මොහොතකින් මැදිරියේ සුවිශේෂී සාකච්ඡාවක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට පෙර අතුව සිඩ්නි නගරයේ මගේ ආදරණීය මිත්‍රයා තුල කල්දේ මුල්ල අපේ කලා ශිල්පියාණන් එවපු හරි ලස්සන ගීතයක් ඔබට තිල්ල කරන්නටයි මේ සූදානම් වෙන්නේ. මේ අතුල කල්දෙමුල්ලගේ නවතම ගේපද රචනාවක් ගීත ගායනා කරන්නේ ඉන්දික ලියනගේ.

0: වෙලවට 9යි විනාඩි 13යි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ වෙලාව. අපි මතක් කළා වගේ මොන අද දැන් මේ සූදානම් වෙන්නේ සුවිශේෂී සාකච්ඡාවකට මැදිරිය සූදානම් කරන්නට. මේ වෙලාවේ මෙල්බර්න් නගරේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට අපි ආදරයෙන් අරගෙන යන වැඩසටහන තමයි සර්න් FM. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය මේ දවස්වල හරිම කාර්යබහුලයි. ඒකට හේතුව තමයි ඉතිහාසයේ ප්‍රථම වතාවටද මන් දන්නේ වේදිකා නාට්‍යයක් ඇවිල්ලා කරන හැම දර්ශන වාරයක්ම අතුරු සිදුරු නැතුව පිරි ඉතිරෙන තත්යකට පත් වෙලා තියෙනවා. ගරු කටානායකතුමනි කණ්ඩායම ඇවිල්ලා ඉන්නවා ඔස්ට්‍රේලියාවට මෙල්බර්න් නගරයට දැන් මැදිරියටත් ඇවිල්ලා ඉන්නවා. බොහොම කාර්යබහුල සංචාරයකදී කාර්යබහුල දවසක විනාඩි කිහිපයක් අපි ඉරුවෙන් බොහෝ දුරුකතර ගෙවාගෙන ඇවිල්ලා මේ ස්ථානයේ ඉන්නවා. බොහොම ආදරයෙන් ලෙන්ගතු අපි පිළිගන්න හැමෝම අයිබෝන් කියලා.
1: අයිබෝන් පෙතු.
0: අපි මේ කතානායකතුමා ගැන කතා කරන්නට සූදානම්. ඉෂාරකින් අහන්නුනේ මුලින්ම කොහොමද නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර?
2: ඉතාම හොඳයි පෙතුමයි. නේද අපි සංචාරය පටන් ගත්තේ හරිම බඩු තුනක් නාට්‍යයත් එක්ක. අපි නාට්‍ය දෙකක් එකවර ප්‍රදර්ශනය කරනවා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක්ම. මම මීට කලින් එහෙම එකවර නාට්‍ය දෙකක් ඔස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය කරේ 2016 අවුරුද්දේ ආචාර්ය ජලත් මනෝරත්නයන්ගේ ගුරුතරුව සහ ආන්දරේලා නාට්‍ය ද්විත්වය. ඊට පස්සේ ප්‍රථම වතාවට තමයි මේ ගරු කටානායකතුම නිසා හරිම බඩු තුනක් නාට්‍ය දෙක ප්‍රදර්ශනය කරන්න අපි කැන්බරා වලින් පටන් ගත්තේ ජූලි මාසේ 24 වෙනිදා. ඒ ෂෝ එක හවුස්ෆුල් වුණා. ඊට පස්සේ 25 සහ 26 සිඩ්නි දර්ශන වාර දෙකක් තිබ්බ ගරු කටානායකතුමනි. ඒ ෂෝස් දෙකත් හවුස්ෆුල් වුණා. ඒකින්දම කැන්බරා කට්ටිය ආයිසරයක් අපිට එන්න කිව්වා ගරු කටානායකතුමනි පෙන්වන්න. සිඩ්නි කට්ටිය ආයිසරයක් අපිට එන්න කිව්වා හරිම බඩු තුනක් පෙන්වන්න. ඒකින්ද මේ සංචාරය අවසන් කරන සතියේ දවස් දෙකක් අපි හදාගත්ත ආපහු එහෙයන්න. ඊට පස්සේ පහුගිය අගෝස්තු 1 සහ 2 ඒ දර්ශන වාර දෙක තමයි මුලින්ම අපේ සෝල්ඩ් අවුට් වෙන ටිකට්ස්. 1 තිබ්බා කීස්බරෝ වල ගරු කටානායකතුමනි නාට්‍ය හවස 6ට. ඒ වගේම 2 තිබ්බා හවස 6ට. ඒ ෂෝස් දෙක හවුස්ෆුල් වෙච්ච හින්දම තව ෂෝ එකක් අපි ඇඩ් කරා 1 හවස 2ට. ඒකත් ඕල්මෝස්ට් හවුස්ෆුල්. ඉතින් දර්ශන වාර 3ක් සාර්ථකව මෙල්බර්න් වල කරලා තව දර්ශන වාරයකට අපි මෙල්බර්න් වලට එනවා අගෝස්තු 22 මෙල්බර්න් වෙස්ට් එකට. ඉතින් ඊට පස්සේ අපේ නවාතන ඇඩිලේඩ් අගෝස්තු 8, අගෝස්තු 14 පර්ත්, අගෝස්තු 16 හෝබාට්, අගෝස්තු 21 අර මං කලින් ගෝ වගේ සිඩ්නි වලට අපව යනවා හරිම බඩු තුනක් පෙන්වන්න. 22 මෙල්බර්න් වෙස්ට් එකට ඇවිල්ලා 23 කැන්බරා ගිහිල්ලා ගරු කටානායකතුමනි පෙන්නලා අපි 26 තමයි ලංකාවට යන බලාපොරොත්තු වෙන්නේ. ලොකු සංචාරයක්.
0: හිතුවද මෙච්චර ලොකු සංචාරයක්, එහෙම නැත්නම් මෙච්චර ලොකු ප්‍රේක්ෂක ප්‍රත්‍යාරයක්? මොකද මම දර්ශන වාර දෙකක් බැලුවා, තාමත් මදි. දැන් 3 එකටත් එන්න තමයි ලෑස්තිලා ඉන්නේ. මේ එක හිතාගන්න බෑ.
2: ලංකාවේ තේම තමයි බැදුම. ඒ කියන්නේ මේ එකම නාට්‍ය සමාරු ඇවිල්ලා කියන 8 පාර, 13 වෙනි පාර, 22 වෙනි පාර වගේ සංඛ්‍යා කියන එක පුදුමයක්. ඉතින් මෙහෙත් ඒ රැල්ලම තමයි මං හිතන්නේ බලපෑවේ. ඉතින් මෙහෙම ප්‍රේක්ෂකයෝ ඉන්නවද හරින් බඩු තුනක් දෙකට බලලා හවසායට කටානායකතුමනි බලපුවත් හිටියා. ඉතින් ආයි බලන ප්‍රේක්ෂාගාරයක් ඉන්නවා. මං හිතන්නේ මේ ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාව විතරක් නෙමෙයි, මං හිතන්නේ ශ්‍රී ලංකාවේ නාට්‍යයක් විදේශ සංචාරයකදී වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹපු අවස්ථාව ඉන්න ඕනේ.
0: මම හිතන්නේ විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය ගත්තාම අපේ රටේ දේශපාලනයත් එක්ක යාවත් කරන්නේ වෙමින් ඉන්න කණ්ඩායමක්නේ. ඒ නිසා ඒ අයට මේක ඉතාමත්ම හොඳින් තේරෙනවා, ඉතාමත්ම හොඳින් ග්‍රහණය වෙලා තියෙනවා. ඇවිල්ලා ඉන්න කොහොමද මේ නාට්‍ය කණ්ඩායම පොඩ්ඩක් මතක් කරලිමු. ඊට පස්සේ අපි තවත් 3 ඉන්න, ඒ 3 එක්කත් කතා කරන්නම ඕනේ.
2: ඔව්, අපි රංගනෙන් එකතු වෙනවා. මම ඉෂාර වික්‍රමසිංහ, තිලාන් වර්ණජිත්, කුසල් මදුරංග, සුදර්ශන බණ්ඩාර, නයන්තරාද සිල්වා, ඊට අමතරව අපි ශෂික දියමන්ත සමරේ, අපි කවුරුත් දන්න සමරේ. එතකොට අපි ඔස්ට්‍රේලියාවෙන් සම්බන්ධ කරගත්ත ශ්‍රීනාත් මද්දුමගේ අයියව, ඊට අමතරව තව ඒ ප්‍රාන්ත වලින් කීප දෙනෙක් අපි මන්ත්‍රීවරු 159 ආණ්ඩුවෙත් ඉන්න, අනිත් පැත්තෙත් ඉන්න 225 ඔක්කොම. එතකොට ඒක කොහොම පෙන්නන්න නැතුණත් අපි එම මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ එක එක ප්‍රාන්ත වලින් සම්බන්ධ කරගන්නවා. දැමතරව සම්බන්ධ වුණා අපිත් එක්ක නාට්‍ය අධ්‍යක්ෂවරයා උදේසිරි වික්‍රමනාත්.
0: හැමෝම ඇවිල්ලා ඉන්නේ. සුදර්ශන අයිබුවන්, ඔබට නම් මැදිරිය අමුත්තක් නෙවෙයි නේ? මීට කලිනුත් අපි එක්ක මැදිරිය හම් වෙලා තියෙනවානේ.
1: අනිවාර්යෙන් පැතුම්. මේ ඇත්තටම මං සහභාගී වෙන දෙවැනි අවස්ථාව. ඉතින් ඒ ගිය වසරේ සහභාගී වුණාට වඩා වෙන අත්දැකීම් රාශියක් මේ සංචාරයේදී අත් කරගන්නට පුළුවන් වුණා. මොකද ඒ හේතුව කියනවා නම් ගරු කටානායකතුමනි වේදිකා නාට්‍යයේ තියෙන ජනප්‍රියත්වය ඒකට මං හිතන්නේ බලපෑවා කියලා. මොකද මම දන්න කියන යාළු මිත්‍රයෝම මං හිතන්නේ 30කට වඩා සංඛ්‍යාවක් මේ නාට්‍ය නරඹන්න එකතු වෙනවා මේ අපි යන ප්‍රාන්තවලින්. ඉතින් ඇත්තටම කියනවා නම් විශේෂයෙන්ම වේදිකා නාට්‍යයකට ප්‍රේක්ෂාංගනයක් හදාගන්න එක ලේසි වැඩක් නෙවෙයි. ඒ කියන්නේ එහෙම ජනප්‍රියත්වයක් රඳවාගෙන අපි ප්‍රේක්ෂාංගනය පුරව ගන්නවා කියන එක මේ දවස්වල හරි අමාරු වැඩක්. හැබැයි ඒක කන්ටිනියු කරන් යන එක, ඒක පවත්වාගෙන යන එක නාට්‍ය කණ්ඩායමකට ටිකක් අසීරුයි. නමුත් ලංකාවේ අපිට හොඳ ප්‍රේක්ෂාංගනයක් තියෙනවා. අපිට වගේම තව නාට්‍ය කණ්ඩායම් වලට ඒක ලැබෙනවා තියෙනවා. ඒ කියන්නේ හොඳ ප්‍රේක්ෂාගාරයක් මේ දවස්වල ලංකාවේ තියෙනවා වේදිකා නාට්‍ය වලට. ඉතින් ඒ ඉල්ලුමත් එක්ක මං හිතන්නේ විශේෂයෙන්ම අර දැන් ලංකාවේ කොළඹ අවට ප්‍රේක්ෂකයෝ පුංචි තියටර් එකට එකතු වෙනවා වගේ, ඉස්සර අර ලුම්බිනියට මේ ජෝන් ද සිල්වා එකට එකතු වුණා වගේ දැන් පුංචි තියටර් එකටම හැදිච්ච ඕඩියන්ස් එකක් ඉන්නවා. එතකොට ඒක හරහා ලංකාව වටේම අපිට පුළුවන්කමක් ලැබුණා ප්‍රේක්ෂකයින්ට අපේ කටානායකතුමනි වේදිකා නාට්‍ය ඉදිරිපත් කරන්න. ඉතින් මං හිතන්නේ ඒ ඉන්ෆ්ලුවන්ස් එක තමයි ඔස්ට්‍රේලියාවටත් ආවේ. ඉතින් ඒ නිසා සිඩ්නි කරපු ෂෝස් දෙකම හවුස්ෆුල් වුණා දැනට. ඊට පස්සේ මෙල්බර්න් දැනට කරපු ෂෝස් දෙකම හවුස්ෆුල් වුණා. ඉතින් ඒක ලංකාවෙත් අපිට දකින්න තියෙන එකක්. ඉතින් මෙල්බර්න් සහ සිඩ්නි වලත් අපිට ඒක දකින්න පුළුවන්කම ලැබුණා.
0: ඔව්, දැන් මේ ප්‍රසංග වාර කිහිපය, දර්ශන වාර කිහිපය නරඹන්න බැරි වෙච්ච අය බලාගෙන ඉන්නේ තමන්ගේ ගමට නගරයට ආයමත් කවදද එන්නේ කියලා. බවින් එපා, ඔබට මේ නාට්‍ය ආයමත් අතාවක් බලන්න පුළුවන් ඇඩිලේඩ් වල, ඊට පස්සේ කැන්බරා වලට මං හිතන්නේ ආයමත් යනවා නේද, සිඩ්නි වලට යනවා, හැම පැත්තටම පර්ත් හැමතැනටම යනවා නේ. ඒ කියන්නේ මෙල්බර්න් වලටත් ආයෙත් එනවා.
2: මෙල්බර්න් වල ආයෙනවා 22 වෙනිදා අගෝස්තු.
0: ඒ තරමට ඉල්ලුම.
2: ඔව්.
0: මයිතර මේ පළවෙනි වතාවට ජීවිතේ මම නම් දකින්න පළවෙනි වතාවට මෙතරම් ඉල්ලුමක් තියෙන නාට්‍යයක්, ඒ කියන්නේ මෙතරම් ඉල්ලුමක් තියෙන විදිහට නාට්‍යයක් දර්ශන වාර වේදිකා ගත වෙන නයනතර අයබෝවන්, කොහොමද මේ නාට්‍යයට ඔබේ දායකත්වය?
3: අයබෝවන් අයියා, මගේ දායකත්වයේ කෙවත් ඉතින් මම මේකේ රාංග රචනා ශිල්පිනිය සහ සුදර්ශනයත් එක්ක ඒ සම්බන්ධවත් වැඩ කරනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ අයියා, මේ අපිට තව දර්ශන වාර ඉල්ලලා තියෙනවා. හැබැයි අපිට දින නෑ 26 ලංකාවට යන්න ඕන නිසා, මොකද බාරගත්ත වැඩ 27 ඉඳන් දිගටම තියෙන නිසා අපිට දින දෙන්න නැහැ. එහෙම තත්ත්වෙකුත් උදා වෙලා තියෙනවා අපේ නාට්‍ය කණ්ඩායමට.
0: හැබැයි දැන් ඒ නාට්‍ය වල විතරක් නෙමෙයි, මං හිතන්නේ දැන් උදේ එක තැනක, දවල් තව තැනක, හැන්දෑවේ තව තැනක, මං හිතන්නේ අපිට තියෙන කැමවෙල් 3යි කියලානේ අපි සාමාන්‍යයෙන් පිළිගන්නේ.
1: ඔව්.
0: සුදර්ශනලට කැමවෙල් මම දැන් 5ක් 6ක් දවසකට හම්බෙනවා.
1: නමුත් ඒ ලැබුණත් මම අර ලංකාවේදී කන විදිහට මම වේල් දෙකයි කන්නේ කොහේ කෑවත්. ඉතින් ගොහින් ගියත් මේ ඇත්තටම අපිව, ඒ කියන්නේ අපිව දැන් අපිට එන ප්‍රේක්ෂාගාරයෙන් අපිට ලැබෙන ආදරෙත් එක්ක මේ හඳුනගන්න, ඒ කියන්නේ දැන ඇඳුනුකම් එක්ක ගොඩක් අය අපිට ඒ කියන්නේ සාදවලට ආරාධනා කරනවා. ඒ සමහර අයට දෙන්න විදිහක් නැහැ වෙලාවන්. ඒ තරමට අපි පැක් වෙලා තියෙන්නේ. දැන් අද දවසම අපි ඒ කියන්නේ අපි හැමෝටම මහන්සි මේ වෙද්දි. ඉතින් බොහොම අමාරුයි, මොකද ඔයාට මේ ටයිම් එක දීපු නිසා. මේක මං හිතන්නේ එක්තරා මොහොතක කල් දාන්නත් හැදුවා. නමුත් කල් දැම්ම නම් සමහරවිට මේක කෙරෙන එකකුත් නැහැ. මොකද ඉස්සරහට මේ තියෙන ප්ලෑන්ස් එක තියෙන නිසා, සහ අපිට ඔයාගේ මේ රේඩියෝ චැනල් එක හරහා ලැබෙන ප්‍රචාරයත් අනිවාර්යෙන් වැදගත්. මොකද මේ චැනල් එක ගොඩක් දෙනෙක් ඔස්ට්‍රේලියාව පුරා අහන නිසා ඉතින් අපිට වැදගත් මේ සාකච්ඡාව.
0: මම හිතන්නේ මේ දැන් වෙලාව හරියටම රෑ 9 විනාඩි 22 ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය. මේ වෙලාව ඇත්තටම ඉන්න ඕනේ ඔබ, මම හිතන්නේ තවත් රාත්‍රී භෝජන සංග්‍රහයක. නමුත් එතන ඉඳලා කිලෝමීටර 70ක් 60ක් විතර ඈත දැන් මේ ඉන්නේ. මේක ඉවරලා අයමත් යන්න ඕනේ. කියන්නේ වැඩසටහන ඉවරෙන්නේ රෑ 10ට. ඊට පස්සේ ඒ හරියට නෝ රෑ 11ක් වෙයි කියලා අපි විශ්වාස කරන, නිදා ගන්න හම්බෙන්නේ නැහැ. නයනතරා, මේ කොහොමද නාට්‍යයට ඔබට ලැබුණ ප්‍රතිචාර? දැන් ඔබේ අර කටහඬත් එක්ක ටිකක් මේ මට නම් මේ මම මේ ඒ දේශපාලන කාන්තාවක් මේ වැඩසටහනේ සජීවීව 3-4 පාරක් ඈත් එක්ක කතා කරලා තියෙනවා. මට එකපාරක් මතක් වුණා මේ ඇය ඇවිල්ලා දන්නේ නැ නාට්‍ය කරන්න කියලා. මේ ඇයත් එක්ක මම මේ දැන් මාස දෙකකට කලිනුත් කතා කරා, සාකච්ඡාවක්. කොහොමද ඒක කරගත්තේ?
3: ඇතරමයියා හොඳ ප්‍රතිචාර ලැබෙනවා ලංකාවේ වගේම ඊටත් වඩා මෙහි කට්ටිය එක මේ ආදරෙන් වැළඳ ගන්නවා ඒ චරිතය. ඉතින් මටත් සතුටුයි. ඒකට මගේ කණ්ඩායමේ සහයෝගයත් ලැබෙනවා උපරිමයෙන්ම.
1: කටහඬවල දෙක ටිකක් එක වගේ නේ
0: කතා කරන්නේ. ඒක වගේ මාත් බැලුවේ ඒකයි. නෑ මේ නාට්‍ය වෙලාවේදී එහෙම හරිම මේ ඒක ඇත්තටම තියෙනවා ඒ හඬම ආව බොරු කියන්න ඕනේ නෑනේ. ඉතින් උදේ කොහොමද මේ නාට්‍ය මොකක්ද මේ වගේ නාට්‍යයක් කරන්න කොහොමද හිතට ආවේ මොකක්ද මේක මේ උඩුගම් බලා පීනන වගේ වැඩක් කියලා හිතුනේ නැද්ද එහෙම නැත්නම් මේ වගේ දේශපාලනය සම්බන්ධ නාට්‍යයකදී ටිකක් දැලිපියෙන් ගිරිකනවා වගේ වැඩක් නේ
4: ඒක මෙහෙම දෙයක්ත් තියෙනවා දැන් ලංකාවේ දේශපාලන චරිත නායකයෝ ජනප්‍රිය වෙලා තියෙන එක හේතුවක් තමයි ඒගොල්ලොන්ට මේ එන්ටර්ටේන් ජනතාව එන්ටර්ටේන් කිරීමේ හැකියාව කියන්නේ නළුවන්ට වඩා දක්ෂයිනේ පර්ෆෝමන්ස් එක. ඒකේ පොඩි ඉතින් එතන පොඩි ඒ කියන්නේ ඒ හැකියාව එතරම් මේ ඒක නිසානේ මිනිස්සු ආදරෙත් මිනිස්සු රැස් කරගන්න හැකියාවක් එන්ටර්ටේන් කිරීමේ හැකියාව නළු නිලියට වඩා තිබුණේ. ඒකත් එතකොට ඒ సౌందర్యාත්මක හැකියාව යම් කිසි විදිහකට අපිට නාට්‍ය කලාවට ප්‍රයෝජනෙට ගන්න බැයි දේශපාලන නායකයන් ගාව තියෙන දේශපාලන හැකියාව පැත්තකින් තියමු. මිනිස්සු පිරිසක් ලඟ කරගෙන මිනිස්සු පිනවීමේ හැකියාව. එතකොට ඒක අපි ඒ කියන්නේ මෙච්චර පිරිසක් ඒ චරිතයක් වටේ හැදෙන්නේ ඒගොල්ලොන්ගේ හැකියාවත් එක්ක. ඉතින් අපි ඒකත් ඒ ජන ඒවත් අපි මේකට පාවිච්චි කරා. ඊට අමතරව ඉතින් කියන්න තියෙන්නේ දැන් මම අපි සාමාන්‍ය කොළඹ නගරේ නාට්‍ය අපි සංවිධානය කරනවා. මට කෝල් කරලා අහනවා මේ එල්ෆින්ස්ටන් එක කොහෙද තියෙන්නේ? ඒ කියන්නේ අපි දානවා ගරු කටහනා එකතුනේ මෙදාට එල්ෆින්ස්ටන් එක තියෙන තැන දන්නේ නැහැ. දැන් මේක හරි වැදගත්. බොරැල්ලේ පුංචි තියටරේ කොහෙද තියෙන්නේ කියලා මම අහනවා. සමහර වෙලාවට මම ලොකේෂන් යවනවා WhatsApp කරලා ලොකේෂන් යවනවා. කියන්නේ මේ නාට්‍ය කියන්නේ නාට්‍ය ශාලාවකට කවදාවත් ඇවිල්ලා නැති සහ නාට්‍ය ශාලාව තියෙන තැන දන්නේ නැති අලුත් ප්‍රේක්ෂක පිරිසක්. එච්චර විතරක් නෙමෙයි දැන් අපි නාට්‍ය දැන් කියන්නේ අපි ඉස්සල්ලාම සිකුරාදා පෙන්නනවා. ඊට පස්සේ බ්‍රහස්පතින්දා පෙන්නනවා. දැන් සඳුදා අඟහරුවාදා බාදා දා. ඒ කියන්නේ සතියේ තියෙන අපිට පුළුවන් නම් අපි සතියේ මැද ඕනේ දවසක නාට්‍ය පෙන්නනවා කොළඹ. ඒකත් ඒ කියන්නේ මේ මං කියන්නේ නාට්‍ය එකක් නළු මේ කියන්නේ එකක් ජනතාවට මිනිස්සුන්ට ඕනේ දවසක නාට්‍ය බලන්න හැකියාව ලැබිලා තියෙනවා. සමහර නගරයක හැමදාම සෙනසුරාදා දිනවල විතරක් නෙමෙයිනේ. සතිය ප්‍රධාන නගරයක් වුණාම නාට්‍යයක් ඕනෙම දවසක බලන්න හැකියාව තියෙන්න ඕනේ අග නගරයක් නම්. ඉතින් ඒ විදිහට ඒ කියන්නේ ඒ සේරම මේ ජනතාව හරහා ලැබිච්ච දේවල් ඊළඟට කියන්න ඕනේ වැදගත්ම කාරණේ තමයි මේ මෙයිට වඩා රැල්ලක් ඇත්තරම අපි තිබ්බ කියලා පිළිගන්න ඕන අපිට ඉතිහාසයේ තියෙන සාජන් නල්ලතම්බි ඒ කියන්නේ එතකොට දැන් හැබැයි මේක මෙහෙම දෙයක් තියෙනවා දැන් ඒ කාලෙත් ඒ නාට්‍ය හොඳ නාට්‍යයක් කියලා සාමාන්‍යයෙන් විචාරකයෝ කිව්වේ නැහැ නමුත් මිනිස්සු එක දැන් ඒක එක YouTube එකේ ඔය නාට්‍ය තාම තියෙනවා යන්තම් අපහැදිලි පිටපතක් නමුත් ඒක මට බලද්දි තේරෙන එක දෙයක් තමයි ඒක නිකන් මුහුදේ රැල්ල වගේ කිසිම මොහොතක නවතින්නේ නැහැ අනිත් එක අර්ථවත් කියන්නේ ඒකේ ඔය කොච්චර කිව්වත් මිනිස්සු මේ අපේ නාට්‍ය ජෝක්ම නෙමෙයි. ඒ මිනිස්සු එන්නේ මේ ජෝක් එක හින්දා නෙමෙයි. උඩ ජෝක් එකක් තිබ්බට ඒකත් එක්ක යන අර්ථය එක්ක මිනිස්සු බැඳෙනවා. ඒක විද්වතුන්ට ගෝචර නොවුනත් මං හිතනවා මේ රටේ පොදු ජනතාවට සාජන් නල්ලතම්බි ගෝචර වුණා වගේම මේ නාට්‍යෙත් ඒ අර ජෝක් නොවන කොටස එක්කත් එහෙම නැතුව නාට්‍යයක් පවතින්න බෑ. ජෝක් නොවන කොටස එක්කත් බැඳිලා තියෙන නිසා තමයි උඩින් ලස්සන හාස්‍ය විහිළු කරාම ඇස්සේ හරයකුත් තියෙන නිසා මං කියන්නේ සාජන් නල්ලතම්බි වගේ කටානායකතුමනි සහ ඒ කතන්දරේ මම විශ්වාස කරනවා. ඒ කියන්නේ මහජනතාවට මේ අපේ නාට්‍ය බලන්න පැමිණි මහජනතාවට ඒ මහජනතාව දක්වපු ප්‍රතිචාර හරහා තමාද වෙනකොට මේ විද්වත් විචාරක අයගේ පවා අවධානය මේකට යොමු වෙමින් තියෙන්නේ. අපි උස්සලා තිබ්බේ මේ රටේ මිනිස්සු කියන එක.
0: ඔබතුමා කියන කාරණාවට මමත් එකඟ වෙනවා. මොකද අපි ඔය කීස්බරෝ බැංක්සියා රංගශාලාවේ සාමාන්‍යයෙන් හැම මාසෙකම හැම සති දෙකකට සැරයක් විතරම උතන දැන් අපිට අර කොට්ටෑම් මෙට්ටයක් තියන්නේ ඉඳාගන්න විතරයි තැනක් නැත්තේ. නැත්තම් හැම සැරේම උතන මොනවා හරි වැඩක් කරනවානේ. නාට්‍යවලට එන්නේ නැති. එහෙම නැත්නම් ඔය වගේ ප්‍රසංගවලට එන්නේ නැති බොහෝ පිරිසක් මං එදා මට මුණ ගැහුණා. ඒ අය මට කිව්වා අපි මේ පළවෙනි වතාවට තමයි මෙල්බර්න් වල නාට්‍යයක් බලන්න කියලා. හැබැයි ඒ බලපු නාට්‍යයම ඉතාමත්ම සාර්ථක නාට්‍යයක්. විශේෂයෙන්ම ඔබට මතකද ලසිත් මාලිංග මට කිව්වා ඔහු බලපු නාට්‍ය වලින් මේක තමයි සුපිරිම කියලා. ඉතින් ඒ වගේ කෙනෙක්ගෙන් ඒ වගේ දෙයක් අහනවා කියන්නෙම කොතරම් මේ නාට්‍ය තියෙන විශිෂ්ටත්. එහෙම නැත්නම් මේ නාට්‍ය මිනිසුන් අතර කොච්චර ගිලා බහැලා තියෙනවද කියන එක තමයි
4: ඉන්නේ. විශාර පිළියන්දල නාට්‍ය බැලුවා හසාන්තිල ගත්තනේ.
1: ඒ වගේම මේ ගොඩාක් ලංකාවේ දේශපාලඥයින් බලපු වේදිකා නාට්‍යයක් මේක.
4: මට තිලගත්තනේ.
1: ඒ වගේම මේ ගොඩාක් ලංකාවේ දේශපාලඥයින් බලපු වේදිකා නාට්‍යයක් මේක. මට මතකයි කරු ජයසූරිය මං හිතන්නේ

0: මාත්‍යාගෙන් පස්සේ හිටපු සියලුම කතානායකවරු මේ නාට්‍ය බලන්න ආවා. වර්තමාන කතානායකතුමා ටිකට් එකක් කරන් පුංචි තීරකේ බැල්කනියේ කාටවත් කියන්න නැතුව ඇවිල්ලා බලබල ඉඳදී අපිට ආරංචි වෙලා අපි ඊට පස්සේ පල්ලෙහාට ගිහලා වාඩි කෙරුවා. ඒතකොට සියලුම ආණ්ඩුවල සියලුම පක්ෂවල මැති ඇමතිවරු මේ නාට්‍ය බලලා අපිත් එක්ක ෆොටෝ අරන් ගිහිල්ලා තියෙනවා.
1: ඒක කතන්දරේ මේකයි හරියද මට දැනුණ දේ ඒගොල්ලෝ මේක මේකෙන් විනෝද වෙනවා ඒක සතුටක් ලබන නාට්‍ය බලලා ඊට අමතරව මට ඒකෙන් දැනුණ දේ තමයි ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න වල හැටියට ඒගොල්ලෝ මුහුණ දෙන දේවල් වල හැටියට මේ මේ නාට්‍යයේ ඇත්තටම දැනෙන්නේ නැහැ මොකද
2: ඒක දැන් ඒ ඒ වගේම මම අවංකෙන් දැක ඒ කියන්නේ අවංකවම කියන කතාවක් මේ මම දැකලා තියෙනවා ඉෂාරට කියනවා අපි චරිතය ගැන නොකියයිමු ඉෂාරට කියනවා ඔයා ඒ ඔරිජිනල් කෙනාට වඩා හොඳයි යන්නේ
0: සමහරව අපි විවිධ විදේශපාලන මතපතාන්තර දරන ප්‍රේක්ෂක ඉන්නවනේ අපි අපි හැමෝටම යම්කිසි මතවාදයක් තියෙනවා දේශපාලනේ. හැබැයි ඒගොල්ලෝ අකමැති චරිතයකට වුණත් නාට්‍යයේදී ඒගොල්ලෝ ආදරය කරනවා.
2: මොකද විශේෂ මම දැක්ක කරු ජයසූරිය මහත්තයා ඉෂාරට කියනවා ඔයා එයාට වඩා හොඳයි. සහ ඊයේ මට ඒ ප්‍රතිචාරය ලැබුණාම මම අපි තිලාන්ට කිව්වා මට ප්‍රේක්ෂිකාවක් කිව්වා මේ ඔයා ඒ චරිතයට වඩා හොඳයි යන්නේ ඇත්තටම හොඳයි එහෙම කියලා. ඊට පස්සේ තිලාන් මට කිව්වා තිලාන්ටත් ඒ ප්‍රතිචාරෙම ලැබිලා තියෙනවා කියලා මේ වෙන එකක් තියා ජනාධිපතිවරණයක් තියෙන වෙලාවක ඔයා ඡන්දිල්ලුවනම් මට ඔයාට ඡන්ද දෙන්න හිතෙනවා කියලා වගේ එකකුත් ඒ කියන්නේ ඒ තරම් බැඳීමක් තියෙනවා සහ අර මානසික ආතතියෙන් ඉන්න මිනිස්සු තොගයක්නේ අපිට ඉන්නේ ඇත්තටම ලංකාවෙත් කොයි වෙලේ බඩු මිල වැඩි වෙයිද කොයි වෙලේ මොකක් හරි දෙයක් වෙයිද කියන මොකද්දෝ එකකින් අපි ජීවත් වෙන්නේ ඇත්තටම එක්තරා කාලයක් එක එහෙම ජීවත් වුණා ඊට පස්සේ ඒක ලොකු විනාශයක් වගේ වෙලා ක්‍රයිසිස් එකක් බවට පත් වුණා දැන් වුණත් අපි පොඩි තැතිගැන්මකින් ඉන්නේ රටේ මොන තරම් වෙනසක් සිද්ධ වෙයිද කියන්නේ හෙට මොකක් වෙයිද කියන එක අපි දන්නේ
3: අවිනිශ්චිතයි
2: අවිනිශ්චිතයි එතකොට ඒ අවිනිශ්චිත භාවය තුළ ඒ සියලු ප්‍රශ්න අමතක කරලා ජනතාව අපිට ජනතාව හිනස්සවන්න පුළුවන් නම් ඒක තමයි මං හිතන්නේ මේ මේ මේ මේ හැදෙන ප්‍රේක්ෂාගාරයේ රහසත් මොකද සමහරු ඉන්නවා පුංචි තියටර එකේම නාට්‍ය 20-30 ගානක් බලපු අය ඒ කියන්නේ මගේ ප්‍රශ්න ටික ඔක්කොම අමතක වෙනවා ඕගොල්ලෝ දැක්කහම මං ඒකමයි මේ ඉන්නේ කියලා ඉතින් මං හිතන්නේ වේදිකා නාට්‍යයකින් අපි කරන්න ඕනේ ඒ කියන්නේ අපි විසින් කරන්න ඕනේ රාජකාරියත් ඒක කියලා මං හිතන්නේ. ඒකම තමයි මේ එකතු වීමේ රහස කියලායි මට හිතෙන්නේ.
3: මෙල්බන් ගත්තාම එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාව ගත්තාම අපේ මේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ තමන්ගේ නෑද හිතමිතුරෝ යාළුවෝ සමහරවිට දෙමව්පියෝ මේ හැමෝම දාලානේ මෙහි ජීවත් වෙන්නේ. හරිම තනිකමකින් තමයි ජීවත් වෙන්නේ. ලංකාව තරම් ලේසිත් නැහැ. උදේ ඉඳලා රෑ වෙනකන් එක ජොබ් එකක් නෙමෙයි ජොබ් දෙක තුන කරනවා. ලංකාවට වඩා මානසික පීඩනයකින් අතිපීඩනයකින් ඉන්න මිනිස්සු කොට්ටාශයක් ඉන්නේ. හැබැයි ඒ අයට මේ සතියන්ත පුදුමාකාර සහනයක් අරන් දෙනවා. මම පළවෙනි ෂෝ එක බැලුවනේ දෙකේ ඉඳලා තිබිච්ච ෂෝ එක. දැන් ඕකේ මම බල බල ඉනකොට මට හිතුණා මේ මිනිස්සු නම් මේ හිනා වෙලා මැරෙයි කියලා. අර හිනා වෙලා මැරනවා කියලා මං අහලා තිබ්බට දැකලා තිබුණ නැහැ. හැබැයි දෙවනි ෂෝ එක මං බලනකොට මං දැක්ක එහා පැත්තේ ඉන්න නෝනායි මහත්තයයි ගෑනු කෙනා අර මහත්තයාට ගගා හිනා වෙනවා. මම ඒ වීඩියෝත් කරගත්තා. මේ මම ඔබට දෙන්නම් ඒ වීඩියෝ එක. මේ මුළු වැඩසටහන ඉවර වෙනකම් අර මිනිස්සුන්ට ඉන්න දෙන්න බෑ.
2: ඔව් ඒ ඒකත් තියෙනවා. එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා මගේ තාත්තට අවුරුදු 80යි. එයා හරිය ආසයි. එයා පොලිටික්ස් වලටත් කැමතියි. මේ නාට්‍ය බලන්න ආසයි. ඒ වුණාට මට බය හිතුණා එක්කන්.
3: බයයි බයයි.
2: මොකද එයාට සෙකන්ඩ් ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා තියෙන්නේ. මේ ඒ වුණාට නාට්‍ය බැලුවා තනි මට බය හිතුණා නා තාත්තව එක්කන් එන්න.
0: මේ වෙන පුළුවන් සමහරුණේක පාලනය කරගන්න බැරි වෙන
3: හිනා
0: අපිට අපි විරාම දෙන්නේ එක හිනාවක් ඉවරලා තව හිනාවකට විරාමයක් අපි දෙන්නේ නැති තරම් අරසර අමාරුයි
1: සිද්ධියක් තියෙනවානේ අපි ඉස්සරහ මේ එරංගට ඉස්සරහම පෙළී ඉන්න
0: පුංචි තියටේක සාමාන්‍යයෙන් ලොකු ඉඩක් නැහැ අපේ බොරෙල්ල නාමල් මාලි පුංචි තියටේ කොළඹ කියන්නේ වේදිකාවයි ප්‍රේක්ෂකාගාරය අතර තියෙන්නේ අඩි දෙක තුනක ඉඩක් ඒ අතර තමයි අපි ඔකෙස්ට්‍රා එකත් ප්ලේස් වෙන්නේ ඒතර පළවෙනි පෙළියේ ඉන්න සමහර උද්වේග කර ප්‍රේක්ෂකයෝ පහර දෙන්නේ අපි ඔකෙස්ට්‍රා එකේ ඉන්න අයත්.
2: එහෙම ගුටි ගාවෙද්දි ඉනාවෙද්දි ළඟින් ඉන්නාට තක්කුවක් දාලා
3: ඉස්සරහ ඉන්න කෙනාට වදින්න.
2: අපේ গিටාරිස්ට් ගොඩක් වෙලාවට
0: ගුටි ගන්නවා
2: පිටිපස්සේ ඔඩියන්ස් එක.
0: සාරි ඒගොල්ලෝ hina වෙනා වගේම පැතුම්මයි. අපිට ඍජුව hina වෙන්න හූ කියන්න බැරි දේශපාලඥයින්ට ඒගොල්ලෝ මෙතන ඇවිල්ලා hina වෙනවා කියලා මට හිතෙනවා.
3: මට එක තේරුණා. මට එක තේරුණා. ඒක තමන්ගේ හදවත් ඇතුලේ කැකෑරන දේවල්.
0: තමන්ව පීඩාවට පත් කරපු අය.
2: එක්ට
1: ඒක මෙහෙම ඒක කොළඹ නාට්‍ය සම්ප්‍රදාය ඇත්තට මම කියartifactId දැන් මේ මෙහෙම ගත්තට කොළඹ නාට්‍ය සම්ප්‍රදාය ඒ කියන්නේ මුදලිතුමා ගෙන්නලා මුදලිතුමා ඉස්සරහා තමයි මුදලිතුමාව පෙන්වන්නේ

0: පොලිස් ඒසේර කෝලන් ටික කෝලන් චරිත ඉස්සර එතකොට එතන එතන විතර තිබුණේ කලාකාරයාගේ ඒ කාලේ තිබ්බ ස්වාධීනත්වයේ මේ අපි හිතුවට මේ ඒක එතන මේ පහර දීමත් ඉතාම දරුණු ඉනේ ඉතින් මේ මං කියන්නේ ඒක ඉවසීමේ හැකියාවක් ඒ කාලේ මුදලිතුමාට තිබ්බ නැත්නම් ඉස්සර සීට් එකේ වාඩිලා ඒක බලන්නේ නැහැනේ ඒවා ලොකු මේ හංගල පෙන්නු පෑනේ ලොකු උත්සව විදියට තමයි කොලම් පෙන්නේ ඒක බලන්න මුදලිතුමාට ඔක්කොම මේ සේරමත් ආවා හැබැයි ඒ ඉස්සරහා මේ මුළු මිනිස්සු එක්ක වාඩිලා ඉතින් ඒ මං කියන්නේ ඉවසීමත් යම් කිසි විදියකට සම්ප්‍රදායක් හැටියට අපිට අපි කාටවත් උරුම වෙලා තියෙනවා ඒ කියන්නේ hina විඳ ගන්න මේ ඒක ඒ කියන්නේ ඒක මතක් කරලා දෙන්න විතරයි ඕනේ මේක මේ අපි අමුතු දෙයක් නෙමෙයි කරන්නේ ඒක කුසුම් සිරිලි රාජිත කියලා තිබු කොලම් නාට්‍ය සම්ප්‍රදායේ ඒ කතන්දරේ ඉතින් ඒක ඒ කියන්නේ ඒක අපේ උරුමයක් හැටියට ඒ පවතිනදී අපි තවදුරටත් අඛණ්ඩව මේ වේදිකාව මත ඒ සම්ප්‍රදාය ගෙනියනවා
1: කොහොමද දැන් මේ නාට්‍ය දැන් ඔබට පිටපත ලැබෙනවා ඊට පස්සේ මේකට නළුලිය තෝරා ගන්නකොට කොහොමද මේ සුපිරි කණ්ඩායම මේ ඇත්තටම මේ මට නම් මේ නළුව කියලා හිතා ගන්න බැරි කණ්ඩායම ඒ කියන්නේ මේ නළුව කියන්නේ රඟපාන අයනේ දැන් එතකොට දැන් එදා මට රඟපානව තේරුන්නේ නැහැ. මට එදා තේරුනේ මේ ඇත්තටම පාර්ලිමේන්තු ඇතුලේ මම මේ ඉන්නවා කියලා. සමහරවිට මට කේන්තිත් යනවා මොකද අකමැති කට්ටියත් ඉන්නවනේ. එතකොට දැන් එයාට යම් කිසි කින්ඩියක් දානවා මට මාර මේ සතුටක් වෙනවා. හරි ඒ වගේ මේ අපිට තේරුන්නේ නැහැ රඟපානවා කියලා. කොහොමද මේ කණ්ඩායම හොයාගත්තේ?
0: ඔව් ඇත්තටම මේ කියන්නේ දැන් මේ කියන්නේ මුලින්ම දැන් අපිට ජයලාල් අයියා ඔහම මුලින් හිටියානේ. ඉතින් ඒ මේ දැන් ඒ කියන්නේ ඉෂාර මුලදී සිටම අපේ ওই චරිත රාගපෑවා. ඉතින් මෙතන ප්‍රධාන කාරණේ මේ දේශපාලන ඒ කියන්නේ Tamanට ඒ අවශ්‍ය දේ ඒ මොහොතේ හරියටම කියන්න හැකියාව. ඒ කියන්නේ මෙතන තියෙන එවන් විශාල ප්‍රමාණයක් මේ නළු නිලි නිර්මාණය කරගත්තු දේවල් නේ.
1: ඒක තේරෙනවනේ දැන් ඒක උදේ තියෙන එක නෙමෙයිනේ හවස තියෙන
0: එක. ඒකත් දැන් ඒ කියන්නේ දැන් Facebook හරේ සිද්ධීම් දක්වපු ගමන් ඒ අප්ඩේට් වීම ට ඒ විශේෂ හැකියාව තියෙන ඉෂාරට තිලාන්ට බුද්ධිට බුද්ධියනේ එන්න බැරි වුණා. එතකොට මේ එතකොට දැන් මේ බුද්ධියාවේ නැති වුණා මේ සුදර්ශන කරපු වැඩේ මේ.
1: ඔව් ඔව්.
0: ඈ අදහන්න බැරි වැඩක්. හරි ඒ කියන්නේ
1: චරිතය මාරු කරගත්ත
0: එක මාත් චරිතයක් මේ විදියට ගානේ කරලා මේ විදියට මිනිස්සුන්ට වෙනසක් නොදැනෙන්න කරපු දේ. ඒක ඒ කියන්නේ ඒ නාට්‍ය වෙනුවෙන් කරපු කැවීමක් සහ ඒ හැකියාව නැත්තයි තියෙන්නේ. එතකොට සමරේ කියන්නේ ඉතින් සමරේ ඇත්තටම දේශපාලන කතන්දරය ඇතුලේ හිට එයා වෙනම ඒ චරිතයක් නිර්මාණය කරගෙන එන්නේ. එතකොට එහෙම ගත්තාම ඇත්තට මේ කියන්නේ මේ නාට්‍යට ඉන්න ඕනේ පිරිස ඒ කියන්නේ දැන් නයනතාරා එන්නේ ඇත්තටම දේශපාලන පසුබිමක් එහෙම ලොකු අවබෝධයක් ඇති වෙන්නේ නැවත එයා නාට්‍ය ඇතුලේ ඒව අල්ලගෙන තියෙන හැටි අදහන්නත් බෑ. ඒ කියන්නේ ඒ දේශපාලනය කියන එක
2: සමහර පොඩි තැන් තියෙන්නේ. ඒ කියන්නේ පොඩි ඩයලොග් එකක් සමහර විට ඒක පංචනවා අර පතරංග ඩයලොග් කියනවට වඩා. දැන්
1: නයනතාරා
2: කෑ ගැහිල්ලක් විතරක් වෙන්න පුළුවන්. ඉතින් ඒක
1: ඩයලොග් එකක් කියන්න ඕනෙත්
2: නැහැ. ඒ රියක්ෂන් වලට පවා ඒගොල්ලන් හුරු වෙලා තියෙන කියන ඔඩියන්ස් එක. ඒ කියන්නේ ඒ රියක්ෂන් එක දාපු ගමන් දන්නවා මේ අහවලා කියලා.
0: ඔව්. ඒ කියන්නේ ඇත්තටම දැන් මට කියන්නේ මට අදාහ ගන්න බැරි වෙන්නේ hina යන්නේ මේ මම ලියපු තැන් වලටත් නෙමෙයි සමහරවිට.
1: නෑ ඒක දැන් මෙහෙමයි. ඒ කියන්නේ මට හිතනවා ඔබතුමා තෝරගෙන තිබෙන්නේ මේ වැඩේට අතිශයම සුදුසු කණ්ඩායම. මෙතනින් එහා කණ්ඩායම මං හිතන්නේ ලංකාවේ ඉන්නවා කියලා මේ වැඩේට.
0: ඒක හදත්ත ඒ කියන්නේ ඇත්තටම දැන් මේ කියන්නේ
1: මේ දයිෂාර කරන වැඩේට වෙන කවුරුත් ඔය විදිහට කරන කෙනෙක්
0: වාකන්න
1: සුවසනගේ වැඩටත් එහෙමයි සමරගේ වැඩටත් එහෙමයි දැන් නයනතරගේ මම දැක්කා ඉතින් ඒක අර මං කිව්වේ මගේ කනේ මේ හෙඩ්ෆෝන් එකෙන් දෝන් කාර් දීලා තින ඔය හඬ 3-4 පතාවක්
0: දැන් අතර අර සාජන් නල්ල තම්බි කාලේ හිටපු ටීම් එක නියල් සිල්වා මහේන්ද්‍ර පෙරේරා
2: පාලිත සිල්වා
0: ඒ සුපිරි නළු පිරිසක් එක්ක තමයි දයේ නාට්‍ය දිවි ඉතින් මේකෙත් ඇත්තර මට දැනෙනවා ඒ කතන්දරේම මේ නැවත ඒ කියන්නේ ඒ වගේ
1: ඕ දැන් මෙහෙමයි දැන් සමහරලාට ඔය කතානායක තුමනි කියලා හරි මොනවා හරි නාට්‍යයක් මේ අවංකවම අපි කියන්නේ මෙල්බන් නගරේ එනකොට බොහෝ දෙනෙක් ඔය ගැන වැඩිපුරම දන්නේ නැහැනේ නාට්‍යයක් එනවා කියලා කියනවා ටිකට් විකුණනවා අපි ඉතින් යනවා බලනවා සමහරට ඊට පස්සේ කුණුහරුපෙන් බැනමෙන් ආපහු ගෙදර එනවා මොකද ගියන් පස්සේ නාට්‍ය ඉවරලා ගෙදර එනකොට තව දේවල් හිතන්න තමයි නාට්‍ය හදලා තියෙන්නේ ඊට පස්සේ ඒවා සමනල ගැට ගහගෙන ගෙදර යනකොට තවත් ප්‍රශ්න දැන් මේක එහෙම නෙමෙයිනේ ඉන්න කණ්ඩායම දිහා දැක්කහම ටිකට් එකක් නෙමෙයි ටිකට් දෙපාරක් ගන්න හිතෙනවා මොකද දන්නවා මේක සුපිරිම සුපිරි වැඩක් කියලා ඉතින් එහිඳ තමයි මං හිතන්නේ මේ වෙනකොට
0: මේ නාට්‍ය මෙච්චරම සිනාව හරහා ප්‍රේක්ෂකයට සමීප වීම හැම නළුවෙකුටම කරන්න බැරි වැඩක්. ඒක වේදිකාවේ දක්ෂතම දක්ෂම විදිහට කරන සිනාව සහ අදෝත දෙකම හරහා ප්‍රේක්ෂකයට සමීප වීම කියන හරීම විදිහට කරන්න. ඒ කියන්නේ ඉෂාර ඇතර මේ ඒ කාලේ ජයලලා අය එක්ක ඉෂාර අලුත් ඒලුත් නෙමෙයි ඒ ඒ ජයලල් අයියත් එක්ක ඒ කාලේ මුලින්ම නාට්‍ය අදගෙන ගියේ ජයලල් අයියා ඉෂාරයි. මේ ටික ටික මේක හැදුනේ ඊට පස්සේ සියලුම දෙනා මෙහෙම වතුර අද කියන්නේ අද ඉතින් ඇත්තටම කිසිම නළුවෙක්ගේ අඩුපාඩුවක් නොතිබෙන ගානට මුළු නාට්‍යෙම තියෙනවා. මේ
1: හැබැයි වගේ මෙල්බන් වලින් එකතු වෙච්ච අය ගැනත් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. නාට්‍යයට කිසිම හානියක් නොවන විදිහට අපේ ශ්‍රීනත් අයියා ගැන ඉතින් කතා කරන්න දෙයක් නැහැනේ. වේදිකාව සිනමාව ටෙලි නාට්‍ය මේ හැම දෙයකම පරතරයටම ගියපු කෙනෙක්නේ. ඉතින්
2: ඊට අමතරව ආයුෂ් එකතු වුණා අපිට, සමීර එකතු වුණා, තව සෑම්, තව අක්කා ශම්ලා අක්කා ඔයගේ කීප දෙනෙක් එකතු වුණා මෙල්බන් වල.
0: අර ඒ කියන්නේ ඒ අභියෝගේ බාරගත් එකේ වටනාගම
2: සිද්ධි වල සංජය අයියා.
3: දැන් මේ නාට්‍යයේ පැතුම් වෙනසක් තියෙනවා. මෙන්න මෙහි විශේෂත්වයක් තියෙනවා. මේකේ රිප්ලේස්මන්ට් වලට ගිහිල්ලා නැහැ ඉෂාරට සහ තිලාන්ට. අනිත් සියලුම චරිත එහෙ මෙහෙ බ්ලෙන්ඩ් වෙලා තියෙනවා. දැන් මමත් දිගින් දිගටම කරපු චරිතයක් තිබුණා, රැවුලවාගෙන ඒ හැඩයට කට් එක කපාගෙන. නමුත් දැන් මේ රැවුල මෙහෙම ෂේව් කරලා ඉන්නේ මේ ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා පමණයි. එතකොට ලංකාවට ගියාට පස්සේ මං ආයෙ රැවුලවල අර කලින් කරපු චරිතයට තමයි සමාරෝපණය වෙන්නේ. හැබැයි දර්ශන වාර 250 අපි කියද
2: 58
3: අටේම හිටපු දෙන්නෙක් ඉන්නවා නම් ඒ ඉෂාරයි තිලානුයි තමයි. අනිත් අය මොකද මමත් ගිය පාර මෙල්බර්න් මෙහේ ඔස්ට්‍රේලියානු සංචාරයට ආවට පස්සේ මටත් දර්ශන වාර 4ක් මගේ ඇරුණා. සමහර විට මගේ වෙන රූපගත කිරීම මෙහෙම තිබුණොත් මට සමහර විට ඒ දවස මම නැතුව මේගොල්ලෝ කටානායක ගිහිල්ලා තියෙනවා. හැබැයි ඉෂාර සහ තිලාන් නැතුව කටානායක ගිහිල්ලා නැහැ.
0: ඒක ඒ කියන්නේ ඒතර ඉස්තිලාන් ගරංගනේ කියන්නේ ඒ ඇත්ත චරිත අතර පවතින ප්‍රතිරෝධය වෙනස වේදිකාව තුලත් ඒ විදිහටම වතු කරන එක. ඒ කියන්නේ චරිත දෙකම හරියට වෙන නිසානේ.
3: සහ මේ
0: පොළොඹ හතේ චරිත සහ පොළොන්නරුවේ චරිතයක් අතර
3: සහ මේ දෙන්න නැතුව අපි නාට්‍ය පෙන්වුවොත් මට එනවා මේ ඔඩියන්ස් එක ගල් ගහයි කියලා. ඒ මට්ටමට මේ දෙන්නට ඔඩියන්ස් එකක් හැදිලා ඉන්නවා. ඒ කියන්නේ මේ චරිත දෙක බලන්න මෙනවා
1: අනිවාර්යයෙන්ම. මේ මං අහන්නත් ඕනේ ඉෂාර මොන හරි නෑදෑකමක්වත් තියනවද? මොකද
2: මිස්ටර් පොඩි සම්බන්ධයක් අහම්බෙන් වගේ හැදිලා තියෙනවා. දැන් මම කරන චරිතෙත් වික්‍රමසිංහ, මමත් වික්‍රමසිංහ. ඇත්තටම එතකොට පාසලත් කොළඹ රාජකීය විද්‍යාලේ, තිලාන්ගෙත් එහෙමයි. තිලාන් පොළොන්නරුව රාජකීය විද්‍යාලේ ඉගෙනගෙන තියෙන්නේ, චරිතෙත් පොළොන්නරුව රාජකීය විද්‍යාලේ ඉගෙනගෙන තියෙන්නේ. එම අහඹු සිද්ධියම් ටිකක් තියෙනවා මේකේ.
1: කිසි සම්බන්ධයක්
2: නැහැ. සම්බන්ධ නැහැ, සම්බන්ධ කරන්නත් එපා.
0: එහෙම කියන්න ඉෂාරේම කිව්වට මෙහෙමයි. ආයෙත් නාට්‍යකාරෝ හැටියට අපි මේ රටේ හැම මිනිස්සෙකුටම ආදරේ ගෞරව කරනවා. මොන ප්‍රශ්න තිබුණත් කලාකාරයෙකුට බෑ රටේ ජීවත් වෙන කිසිම කෙනෙකුට අහිතක් හිතන්න. ඒ කතන්දරේ කියන්නේ මං කියන්නේ ඔය ජ්‍යෝතික සින්දුවක් ඉස්සරහ මුළු ලංකාවම එකක් වෙනවා නේද? එකම හද ඒ කියන්නේ එතන ඒ කියන්නේ දේශපාලනේ අමතකගෙන තනක් තමයි කලාව. එතකොට ඒ කියන්නේ අර ඒ කියන්නේ දේශපාලනේ කලාවේ තියෙන වෙනස ඒක. ඒ කියන්නේ කලා දේශපාලනේ කියන්නේ මිනිස්සු බෙදෙන තැනක්, කලාව කියන්නේ මිනිස්සු සේරම
1: එකතු කරන
0: තැනක්. ඉතින් ඒක තමයි කලාවේ අනන්‍යතාවය සහ ඒක. එතකොට ඒකෙදී අර පොඩි දේවල් තියෙනවා. නමුත් මිනිස්සු කලාව රස විඳින්නේ ඔය කාරණේ හින්ද. ඒ කියන්නේ මිනිස්සු එකතු
1: කරන ඒකත් මේ ඉතින් අපි මෙහෙම කරමු. දැන් මේ අපිට බැරිද සජීවීව? මොකද ඔය දැන් මම ඇත්තටම හිතුවා අනිත් කට්ටායමත් ආවනම් පොඩ්ඩක් අද හැඩක් කරන්න පුළුවන් ලස්සන්ට කියලා. නමුත් තියෙන මේ ප්‍රශ්නත් එක්ක කොහෙද නේද?
2: ප්‍රශ්න වැඩි. හැබැයි අර පක්ෂ දෙකේ දෙන්නෙක් ඉන්න හින්දා මම කරන්න බැරි කමක් නැහැ ඉතින්නේ. යන් මකජ යම්බොච් ආ ඒක තමයි. දැන් ඔබතුමා මට තේරෙන්නේ ওই විදිහට කටවරජ්ජගෙන ඔබතුමාට මේ යන විදිහට නම් කවදාවත් ජනාධිපති වෙන්න වෙන්නේ නැහැ. දැන්
3: මොකද්ද කියන්නේ?
2: මොකද්ද කියන්නේ? කියන්නේ ඔබතුමා කියන එක වර්ජන. දැන් ඔබතුමා මම හිතුව ඇත්තමයි. ඔබතුමා මාව බලන්න මහ ඉස්පිරිතාලේ වරුචුනම එනකොට ඔබතුමාත් එක්ක යම් ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ගිය සතියේ කට්ටියම එකතු වෙනම නම් මන් තියෙන කියලා ඔබතුමාත් එක්ක වැසිකිළියටවත් යන්නේ නැහැ කියලා. ඔය තීරුමක් නැති ඔය පාක්ෂෙම ඉන්න පැත්තකට
3: වෙලා. මොකද තීරුමක් නැති පක්ෂ කියන්නේ?
2: සජබේ
3: තරම් තීරුමක් තියෙන පක්ෂයක් මේ ලංකාවේ තවත් තියෙනවා.
2: මොකද්ද කියනවා බලන්න තීරුම.
3: සජබ
4: සමගි ජන
5: සමගියක් ඔහෙජේ කියන ඇත්තම සමගියනි. සමගියක් තිබ්බනම් අර ගත කෝටි 10ක් වත් අම්සරජෙන් තිබේ. එහෙම නෑ. එහෙම සමගියක් වත් නෑ. ඔක කොහෙද සමගියක් තියෙන්නේ. යන්නේ ඒකේ තේරුම වෙනස් කරන්නට ජනචා
4: මට කියන්න නැතුව.
5: ඔව් ඒව කියන්න බෑ මෙතන මේ ප්‍රසිද්ධ මාධ්‍ය වල ඒක වෙනස් කරනවා සජි. කමන්න නැති කිව්වට.
4: කමන්න. කවුද කවුද වෙනස් කරේ කවුද?
5: ජනතා වෙනස් කරා.
4: ආ කියන්න බලන්න.
5: සජිබ. සජි යයි පිට බයයි. ඒක තව තේරුමක් තියෙන ඕන. සජිත් ජලනීට බයයි.
0: ඔමෙව තියෙන.
1: ඇත්තටම මේ කොහොමද හඩ වෙනස් කරගන්නේ?
0: නෑ නෑ මොන ඇයිද මොකද කරන්නේ?
6: අපි ඒකට මේ හඩෙන් කරොත් එහෙම නිකන් ඒ චරිතේ පර්සනැලිටි එකට හොඳ නෑ වගේ හිතුණා. ඒකෙන් තමයි අර වගේ ඊට වඩා හොඳ සද්දයක් දුන්නා.
1: අවංකවම S2 පියාගෙන අහන් හිටියොත් එහෙම ඒ චරිතෙම තමයි. ඒ කියන්නේ ඒ හඬම තමයි.
2: සහ රියැක්ෂන් බලන විදිහ, ඇවිදින විදිහ.
1: මං හරි අසර dance එකට අයංගලි සේරසිංහ මහත්මියත් එක්ක කරපු නැටුම. අයියේ
7: මේ ඉෂාරායියා මේ කරන මේ චූටි චූටි හිල් ඒක බලන්නම කට්ටියනවා. ඒකෙන් ඒකෙන් අපේ නාට්‍යයට තව ප්‍රතිචාර වැඩි වුණා.
0: අතර මුලින්ම නාට්‍ය හිට්ුනේ ඒ සින්දුවත්
7: එක්ක. ඔව් හිට්ුනේ අපේ චූටි චූටි ඒ සින්දුව.
0: ඒක මුලින්ම හිල්.
1: මේ අපිට නයනතරා එක්ක බැරිද? පොඩි
2: අහු ගන්න
1: දවසක් ගන්න
6: අර නයාගේ මේ මේ දවස කියන්න බල මුලින්ම කියන දවස මේ කුමාර් මහත්තයාගේ
7: ගරු කටානායක තුමනි අපි මොනවා වුණත් මෙතන ඇත්ත කතා කරන්න ඕනේ මේ අන්තරේ ළමයි පෙළපාලියන්ට පුරුදු කරලා තියෙන්නේ කුමාර් මහත්තයා නෙමෙයි මේ අන්තරේ ළමයි පෙළපාලියන්ට පුරුදු වෙලා තියෙන්නේ සිරිපාදි ගිහි වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි සිරිපාද යනකොට කියන්නේ එහෙමයි පෙළපාල යනකොටත් කියන්නේ එහෙමයි එකම තාලෙට එකම ලීලෙට කපා කපා කෑලි කපා අපමලකනු සිතනු අපා වැදල බහින මේ නංගිට සුමන සමන් දෙවි පිහිටයි
5: good point good point
7: තිංගරු කටානායකතුමනි මේ අන්තරේ ළමයි පෙළපාලියන්නේ මේ ආණ්ඩුවට විරුද්ධව නෙවෙයි. සිරිපාද යන්න බෑ. අමාරේ. ඒ නිසා පෙළපාලියන්න. ආණ්ඩුවට!
5: ඩොම් පුචා.
7: අපි බයනේ.
5: ඩොම් පුචා.
7: බයනං අපි.
5: ඩොම් පුචා.
7: එන්නෙත් නෑ.
5: ඩොම් පුචා.
7: අක්කලක.
5: අපි බයනේ.
7: මොනවද පුතුමා කියවන්නේ?
5: නෑ ඉතින් බලන්ට ගරු කටානායකතුමනි මාත් මෙච්චර කාලයක් හිතාගෙන හිටි කට්ටි ලිප්ටන් වටරෝමට එන්නේ මාව එලවන්නේ කියලා අද තමයි දැනගත්තේ සිරිපාදේ ආවරණ නිසා එහෙයන්ට බැරිකමට මෙහෙ එනවා කියලා. දැන් බලන්ට අපි දාන්නෝ සිරිපාද යනකොට සීත ගඟුලේ හම්බිනෝ. හැබැයි ලිප්ටන් වටරෝමට එන නාගිලා මල්ලිලා මට කම්ප්ලේන් කරන්න බැරි නෑ කෝ ලිප්ටන් වටරෝමේ සීත ගඟුලක් නෑනි කියලා. ඉතින් ළමයෝ ඒක තමයි මම වතුර බවුචර් එවන්නේ.
2: පැතුම්ට අමාරු වෙන්නේ නැති කන්සෝල්
0: කන්සෝල් එක මොකද මෙයා
1: නෑ ඒක මේ ඉතින් පුරුදු හඬවලනේ සමාන අපිටත් අපිත් ගෙවල්වත් ජීවත් වෙනවනේ
6: අනේ මේ එයාගේ එයා තම නාට්‍ය බන්නාවේ නෑ මගේ යාළුවා එයාගේ අම්මා බලන්න එනවා මේ නාට්‍ය නිතර නිතර
1: ආ එහෙමද
6: ඔව් ඇවිල්ලා කතා කරලා යනවා
1: හොඳයි අපි මේ පුංචි විරාමයක් ගමු එනවා

0: මේක තමයි මේ ජනප්‍රියම ගීතේ උනේ කියලා කිව්වේ මේ ඇත්තටම ජනප්‍රිය දැන් මේ ඉදා වැඩසටහන නම් මම අර හිතුවේ ඉෂාර ඇත්තටම සුදර්ශන මම හිතුවා නැනතර මේ කවුරු හරි කෙනෙක් ඒ වෙලාවේ නම් සෞඛ්‍යමය ගැටලුවකට මුහුණ පානවා කියලා මම බයෙන් හිටියේ මොකද මම දන්නවා අපේ උන්දලගේ හැටි ඈ ඇම්බියුලන්ස් එකක් කතා කරන්න වෙයි වගේ දෝ කියලා හිතනවා ඒ තරමටම hina කාලා මැරෙනවා කියලා අර අහලා තිබුණාට දැක්කේ දා තමයි
1: දැන් අනිත් සිටි වලට යනකොට අපිට ඇම්බියුලන්ස් එකක් ඕඩර් කරලා
0: තියන්න වෙයි මොකද සාමාන්‍ය දැන් මෙහෙමයි දැන් මේ වගේ එකක් මට හිතනවා මේක බැරිලාක්වත් අර ඕස්ට්‍රේලියානු අර පර්මිෂන් එකක් ගන්න එහෙම පෙන්නුවොත් එහෙම අනිවාර්යම කියයි ප්‍රථම ආධාර තියෙන්න කියලා
2: බය කරන්න එපා මිනිසුන් එන්නේ එහෙම වයස් බෙදකින් තොර එහෙම බය
3: වෙයි විශේෂයෙන් කියන්න ඕනේ අපේ මේ අපේ නාට්‍ය හරහා ගල් කටානායකතුමනි ගැලරිය කියලා අපි Facebook page එකක් මේ තියෙනවා සාමාන්‍ය අනිත් නාට්‍යත් දැන් එක පටන් අරන් තියෙනවා අපේ ගරු කටානායකතුමනි ගැලරියෙන් තමයි එන ප්‍රේක්ෂකයෝ ආසයන් ඉතින් ඒ රංගපානාත්ති ෆොටෝස් අරගෙන ඒක සෝෂල් මීඩියා දාලා අන්න ඒ රැල්ලත් පටන් ගත්තේ අපි.
0: ඇත්තට මම මේ ඊයේ ඔය ගැලරියට ගියා බැලනම් මේ වැඩිපුරම තියෙන වෙන අයගේවා.
2: ඔව් අපිට මේකට දාන්න ඒක අපි ගැලරියටම තමයි ඕපන් කරලා තියෙන්නේ.
1: ඉතින් ඇක්සෙප්ට් කරනවා මොකද නාට්‍ය විශේෂයෙන්ම නාට්‍යයක්
0: කෙනෙක්ගේ
1: නාට්‍යයක් නම් ඒකේ ඒ සහයෝගීත්වය අපි අපේ තියෙනවා. ඉතින් මොකද අපි උදව් කරන දැන් අපි ඊයේ පෙරේද මේ දවස් ටිකේමත් ඉෂාර මෙහි මෙල්බර්න් වල තියෙන වෙන ඉවෙන්ට්ස් විශේෂයෙන්ම නාට්‍ය සම්බන්ධයෙන් තියෙන ඒවා අපි කිව්වා. අපි හෙදිත් ඒක කරන දෙයක්. අනිත් අයගේ දේවලුත් බලන්න එන්න ඒවත් එන්ජොයි කරන්න කියන එක අපි අනිවාර්යෙන් කියනවා මොකද අපි හරි විවෘතයි.
2: ඔව් ඒ කියන්නේ එක එක්කෙනාට විවිධ අදහස් තියෙන පුළුවන් නාට්‍ය ගැන මම හිතන්නේ හැබැයි අපිට පුළුවන් වුණා අර 70 80 දශකයේ තමයි වේදිකාවේ ස්වර්ණම යුගය කියලා අපි අහලා තියෙන්නේ. ඊට පස්සේ කොවිඩ් අර්බුදේ ආර්ථික අර්බුදේ යුද්ධේ ওই ප්‍රශ්නත් එක්ක ප්‍රේක්ෂකයෝ ආවේ නැහැ මේ රංගහලට. ඉතින් අපිට පුළුවන් වුණා ආයිසරයක් ඒ ප්‍රේක්ෂාගාරය නැතුණු ප්‍රේක්ෂාගාරය රංගහලට එකතු කරගන්න. දැන් අපි ග්‍රවුන්ඩ් එක හදලා තියෙනවා. ඉතින් මම හිතන ග්‍රවුන්ඩ් එක හැදුවේ අපේ ජේෂ්ඨ නාට්‍යකරු. අපි ඇවිල්ලා දැන් පිච් එක හදලා තියෙනවා. දැන් අනිත් අයට තියෙන මැච් එක ගහගන්න. අනිත් අයටත් අපි ආරාධනා කරනවා මේ පිච් එකේ මැච් ගහන්න. ඒකයි අපි කැමති අනිත් නාට්‍යත් බලන්න එනවට. දැන් ප්‍රේක්ෂාගාරය අපි හදලා තියෙනවා.
0: හැබැයි ඉතින් ප්‍රශ්නයක් තියෙනවා මේ තරම්ම හිට් වෙන එකක්
2: නේ මිනිස්සු හැම ජාතියම නාට්‍ය බලන්න ඕනේ. ජනප්‍රිය ධාරාවේ නාට්‍ය ක්ලාසික් නාට්‍ය දුක හිතන ඇඬෙන නාට්‍ය මිනිස්සු බලන්න ඕනේ හැම ජාතියම ඒවා.
0: හොඳයි බොහොම දෙනෙක් බලන් ඉන්නේ අනේ ඇයි අපිට මේක මිස් උනේ කියලා. නේ එතකොට මිස් වෙච්ච අයට කොහොමද මේක මිස් නොවිලා දැන් ආපහු ගියොත් ආ එන්නේ කවද්ද කියලා හිතා ගන්න බෑනේ යන්න කලින් මේක බලන්නම ඕනේ.
2: ඔව් මේක තමයි නං අන්තිම අවස්ථාව.
0: ලාස්ට් මන්ති මේක.
2: අන්තිම ලාස්ට් ෆයිනල් එන්ඩ් එක ඒකින්ද මිස් කරගන්නත් ඔබ බලන්න පුළුවන්. අපි එනවා අගෝස්තු 8 සෙනසුරාදා ඇඩිලෙඩ් වලට. මේක ඕගනයිස් කරන්නේ විනර්ස් එන්ටර්ටේන්මන්ට්. ඉතින් ඕගලන්ට පුළුවන් ඉන්නේ ඇඩිලෙඩ් කිට්ටුව නම් එන්න. ඊට පස්සේ අපි යනවා අගෝස්තු 14 වෙනිදා පර්ත් වලට රිද්ම ෆවුන්ඩේෂන් එකෙන් තමයි ඕගනයිස් කරන්නේ. ඉන්දියන් කමියුනිටි සෙන්ටර් එකේදී අගෝස්තු 14 වෙනිදා හවස 7:30ට තමයි ඒ දර්ශනේ තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා හෝබාට් වලට. මතක් කරන්න ඕන අපිව ගෙන්නන්නේ ඕස්ට්‍රේලියා සංචාරයට. ගිය අවුරුද්දේ හරියටම බඩ තුනක් ගෙන්නුවෙත් අමල්ලායි ඉන්නේ ටෙස් නෙමේනියාවේ ලොන්සෙස්ටන් වල. මේ දවස්වල අපිත් එක්ක ඉන්නවා මෙල්බර්න් වලට ඇවිල්ලා. එයා තමයි හෝබාට් දර්ශනේ සංවිධානය කරන්නේ. අගෝස්තු 16 වෙනිදා හවස 3ට
1: මගේ ස්ටැන්ලි
0: හැපි
2: බර්ත්ඩේ. ඒ දාට අපි සමරනවා 16. ඉතින් බර්ත්ඩේ එක සමරන්නත් එන්නේ දාට සුදර්ශන අයගේ හෝබාට් වල කට්ටිය.
0: අපිත් පුළුවන් උනොත් එන්න ටිකට් එකක් දාලා.
2: එතකොට ඒ තැන් තුනට අපි යන්නේ එකම අවස්ථාවක විතරයි. ඇඩිලෙඩ්, පර්ත් සහ හෝබාට්. දැන් අර මිස් වෙච්ච කට්ටියට
0: ඔන්න ඇඩිලෙඩ් ඉඳලා අහන් ඉන්නා ඉන්නවා. ඒ වගේම හෝබාට් වල ඉන්න අපේ ආදරණීය මිතුරෝ. ඒ වගේම තව කොහෙද කිව්වේ?
2: පර්ත් වල
0: බොහෝ පිරිසක් මේ වැඩසටහන අහනවා. ඉතින් ඔන්න ඔබ හැමතෙම මේ වෙලාවේ අපි මේ මතක් කිරීම කරන්නේ ඔන්න ඔබේ ගමට, ඔබේ නගරයට, ඔබේ දොරකඩටම කතානායකතුමා එනවා.
2: එනවා.
1: තව තියෙනවා.
2: ඊට පස්සේ අර මිස් වෙච්ච කට්ටියට ආයෙසරේ චාන්ස් එකක් තියෙනවා. අපි
0: දෙවනි පාර යනවා.
2: ආයේ තැන් වලට සිඩ්නි වලට එනවා අපි 21 වෙනිදා. ඒ එන්නේ හරිම බඩු තුනක් අරගෙන. අපි කටානාගේ දෙපාරක් පෙන්නවා.
0: ඔව්.
2: එතකොට ඊට පස්සේ අපි එනවා 22 වෙනිදා ඔන්න මෙල්බර්න් වෙස්ට් එකට. මෙල්බර්න් ෂෝස් තුනක්ම කරලා තාමත් මිස් වෙලා නම් මෙල්බර්න් වෙස්ට් එකේදී 22 වෙනිදා බලන්න පුළුවන් ක්වීන් ඔඩිටෝරියම් එකේදී ගරු කටානායකතුමනි. ඊට පස්සේ ආයි අපි යනවා කැන්බරා අපේ අවසාන දර්ශනය පුනරුද කට්ටිය තමයි සංවිධානය කරන්නේ සිඩ්නි දර්ශන මාර්ග සියල්ල සංවිධානය කරත් ඒගොල්ලෝ ඒ කරන්නේ සමාජ සත්කාරයක් වෙනුවෙන් අම්පාරේ ওই CTB ටය ආයතනයට අනුග්‍රහකත්වයක් ආධාරයක් විදියට ඉතින් අපි ආරාධනා කරනවා කැන්බරා වල කට්ටියට එන්න කියලා 23 වෙනිදා ගරු කටානායකතුමනි බලන්න
0: වීසා දික් කරගන්න බැරිද
2: වීසා දික් වීසා තියෙනවා වීසා තියෙනවා අපිට තව සතියක් ඉන්න කියලා මල්ලා ආරාධනා කරනවා අපි 26 ලංකාවට ගියාම 27 වෙනිදා ඉඳන් අපිට ලංකාවේ වැඩට
1: තියෙනවා ඒක නෙවෙයි මොකද බ්‍රිස්බේන් වලින් ඉල්ලනවා අපිට ඒක දවසක් අපිට හම්බුනේ නැහැ ඉතින් අපි ඊගාව වෘද්ධවත් බලමු
2: ජීවිතේ සමහර අවස්ථා එනවා මග අරගන්න හොඳ නැති මග අරනොත් මග අරනවා
0: මේක එකක් මේක ඒ හිඳ තමයි මේ ආරාධනා කරලා කොහොම හරි කරලා ගෙන්න ගත්තේ නැත්තම් දෙයියනේ මේ වගේ වැඩසටහන් එන අනන්තවත් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ අනිත් තැන්වල වෙනවා කලාකාරයෝ ඇවිල්ලා යනවා එනවා අපි හැම එකටම මේ වගේ හොම්බ දාන්නේ
1: නෑ ඇත්ත පැතුම් සෑහෙන මහන්සි වුණා මේ වැඩසටහන කරන්නත් ඔයා සෑහෙන මහන්සි වුණා අද දවසේම මගෙත් එක්ක කෝඩිනේට් කරගන්න
0: කොහොම හරි එන්න කියලා කිව්වේ ඒ වැදගත්කම තියෙන නිසාම ඒ කියන්නේ මේක මාර වැඩක්
1: ඉතින් ඒක පස්සේ අපි කතා වුණා අපි මේ ඔය ඒ අවස්ථාවට යමු කියන එක මොකද මේ මේක මේ ඔයා හරහා ලොකු ඔඩියන්ස් එකකට මේක සහ ලොකු ප්‍රේක්ෂක මේ කියන්නේ අපේ අසන්නන් තොගයකට මේක යන නිසා ඒ අයට මේ පණිවිඩය දෙමු කියන එක අපි කතා වෙලා තමයි ඇත්තටම අනිත් කටයුතු නවත්තලා මේ අවස්ථාවට ආවේ අර සාදේ දැන් අපි අනිත් කට්ටිය සහභාගී වෙලා ඇති
0: අන්තිම හරියට අන්න පුළුවන් මේ වැඩසටහන අහනවා ලෝකයේ මහද්වීප 6ක රටවල් 70ක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ මොහොතේ සජීවී ඒ වගේ මේ වැඩසටහන පොඩ්කාස්ට් ක්‍රමයටත් යනවා ඉතින් ඔබේ රටටත් ඔන්න ගෙන්න ගන්න උවමනාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගෙන්න ගන්න ඕනේ උවමනාවක් තියෙනවා නම් නොවේ අනිවාර්යයෙන්ම ඔබ බලන්නම ඕන නාට්‍යයක් ඔන්න අපේ ආදරණීය හිතවතුනි මහද්වීප 6ක ඉන්න ආදරණීය හිතවතුන්ට ඉතුරු මහද්වීප 5ටත් කතානායකතුමා කොහොම හරි කරලා ගෙන්න ගන්න.
1: ඔව් මේක අපේ පළවෙනි විදේශ සංචාරය.
0: කොච්චර සාර්ථකද?
1: ඔව්. මොකද අපේ නාට්‍ය කණ්ඩායමේ ඉන්නවා 12ක් 13ක් විතර.
4: අලුත් නිලිය 13ක් ඉන්න ඊට අමතර සංගීත ශිල්පියෝ 4 දෙනයි. අපි කියන්නේ 24ක කණ්ඩායමක් යනවා ලංකාවේදී.
1: එතකොට මේ විශාල කණ්ඩායම නිසා අපිට ගොඩක් වෙලාවට විදේශ සංචාර ඇවිල්ලා මගහැරිච්ච අවස්ථා තියෙනවා. දැන් මේක මේ පොඩි අභියෝගාත්මක ආකාරයෙන් තමයි අපි මෙහි ඉදිරිපත් කරන්නේ.
0: මෙහෙමයි මෙල්බන් එහෙම නැත්නම් ඔස්ට්‍රේලියාව මෙච්චර සාර්ථක වුණා කියලා කියන්නේ ගමන සුබයි. මොකද මේ මෙහෙට ආවන් පස්සේ තමයි ගල්ද මුල්ද මල්ද ඒ හැමදේම ලැබෙනවා නම් ලැබෙන්නේ. මොකද මෙහි ප්‍රේක්ෂකය හරි අවංකයි. ඒ කියන්නේ කියන්න තියෙන දේ මූන්ටම කියනවා. මම දැක්ක කියන්න තියෙන දේ කියුවා නෙමෙයි හැමෝම ඇවිල්ලා බදාගෙන යන් ගියේ නෑ නේද? මේ හෝල් එක වහලත් යන්න නැතුව හිටියනේ
1: කට්ටිය. මලුත් ගෙනලා
0: දුන්නා. මම දැක්ක දෙවනි ෂෝ එකේ බිම ඊයේ එකේ බිමත් ඉඳගෙන බැලුවානේ.
1: ඊයේ තමයි මං හිතන්නේ වැඩිපුරම
0: ඕඩියන්ස්. මොකද්ද මේ
1: ෆුල් වෙලා තවත් ෆුල් වුණා.
2: කට්ටිය ඇහුවා ඉතින් ආයේ එන්න කියලා අපි ඒක වැලක්ුවේ නැහැ. අපි ඒගොල්ලන්ට අවස්ථාව දුන්නේ නැහැ. අපි කිව්වා සීට්ස් ඉවරයි. බිම වාඩි වෙලා තමයි බලන්න එන්න කියලා. ඉතින් එහෙමත් බැලුවා. ඉතින් අපි කියන්න ඕනේ මේ තවත් අපේ නාට්‍ය ලබන අවුරුද්දෙත් වෙනවා. දැනටමත් කතා කරලා තියෙනවා මම හිතන ඔස්ට්‍රේලියාවට 3 සැරයක් විතර ලැබෙන අවුරුද්ද තියෙන තියෙනවා. ඒ අතර මම අර නාට්‍ය වල හැමදාම මතක් කරනවා වගේ මේ රටේ ඉන්න ජේෂ්ඨ ශ්‍රී ලාංකීය නාට්‍යකරුවෝ රසක් ඉන්නවා මෙල්බර්න් වල පදිංචි වෙලා. ඉතින් ඒගොල්ලන්ගේ නාට්‍ය තියෙනවා. අපි කුසුම්සිරිය අද ලස්සන පෝස්ට් එකක් ලියලා දාලා තිබ්බා. අපේ නාට්‍ය ගැන කුසුම්සිරි ලියන ආරච්චි. ඉතින් කුසුම්සිරි අයියගේ නාට්‍යයක් කරනවා අගෝස්තු මාසේ 29 තියසා සැප්තැම්බර් මාසේ 6 වෙනිදා මෝපසන් ජූරිය ක්‍රැන්බර්න් කමියුනිටි තියටර් එකේ. ඉතින් අපි ආරාධනා කරමු අපේ නාට්‍ය බලු ප්‍රේක්ෂකයන්ට ඒ නාට්‍යයත් බලන්න කියලා. අපිට ලොකු ගෞරවයක් ඒ අගේ අය අපේ නාට්‍ය බලන්න එන එක අපේ නාට්‍ය ගැන ලියන එක. බානුක මනෝරත්න ඊයාව වගේ බොහෝ පිරිසක් අපි ඒගොල්ලන්ව තාදරින් මතක් කරනවා.
0: හොඳයි උදේසිරියයි බොහොම ස්තුතියි ආවට. ඒ වගේම සුදර්ශන බොහොම ස්තුතියි. බොහෝ දිරු කතරගේ වාගෙන මාත් එක්ක වැඩේ කොමාරි කෝඩිනේට් කරගෙන ආවා. එනතරා ඔබටත් බොහොම ස්තුතියි. පළවෙනිවතාවට අපේ මැදිරිය ඉෂාර මගේ පාසලේ යාළුවෙක්. ඉතින් එතකොට යාළුවෙක් කියන්නේ දැන් තමයි අපි අඳුරාගන්නේ පාසලේ හිටියට. බොහොම ස්තුතියි ඉෂාර.
2: ජයවයි.
0: බොහොම ස්තුතියි ආවට. ඒ වගේම මේ ප්‍රසංගය එහෙම නැත්නම් මේ දර්ශන වාර සියල්ලම මේ සංචාරයේ අතිශය සාර්ථක සංචාරයක් වෙන්න කියලා අපි ස්වර්ණ FM වෙනුවෙන් ඔබට සුප්‍රාර්ථනා කරනවා.
2: ජයව ස්තුති. මේ මාධ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි මේ නාට්‍ය කලාවට.
1: අනිවාර්යෙන්
3: ස්තුති.
0: හොඳයි අපි ඒත් සමගින් ඔබෙන් සමගියන්ටයි මේ සූදානම් වෙන්නේ. අද වගේම ලබන සතියෙත් හරියටම රෑ 8ට සවුඳ අපි එනවා ඔබව සොයාගෙන මෙල්බන් නගරේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට. එතෙක් අපිට ප්‍රාර්ථනා කරනවා සුවදායි සතියක්. ආයිබෝවන් වාසනාවන්.
5: Бонни.